0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවනත් රනුස්සරින් විදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
1: තවත් සීතල ජුලි මාසයේ දවසක්. ඇතරම අද ජූලි හත. ජූලි හත අපි අපේ ජනවාහරය නිතරම කතා කරන දවස මේ ජූලි හත මල කෙලියයි ජූලි හතයි. සාලිය ජූලි හත ගැන බොහොම මේ කතා බහ තියෙනවා නේද?
2: ඔව් පැහැදිලිවම. අපේ ඉතිහාස කතාවේ කොහොමටත් අර අපිට මොනහරි තකරතැබ්බ ගොඩක් උනායින් පස්සේ මල කෙලියයි ජූලි හතයි බං කියලා කියනවා. ඉතින් ඒ වගේ සිදුවීමක් අද ලංකාවේ සිදු වුණා.
1: සමහරු කියනවා මේක ජූලි හත නෙමේ ඔක හැදිලා තින්නේ මේ ජූරි සභාවට හත් දෙනෙක් ඉන්නවා ඒක නිසා ජූරි සභාවේ හතයි ජූරි සභාවෙන් තමයි තීන්දුව දෙන්නේ ඔය ජූරි හතයි කියන එක පහුවෙලා ජූලි හතයි කියලා වුණා කියලා එහෙම කතාවක් තියෙනවා අපි ඉතිහාසය බලමු ඒ ගැන කතා කරනකොට ඒ වගේම පොතක් ලියලා තියෙනවා WA සිල්ලා ජූලි හතයි කියලා හැමදේම සිදුවෙන්නේ ජූලි වලට ජූලි මාසයේ කොහොමත් ලංකාවේ එච්චරමම මේ සුබ මාසයක් නෙමෙයි ලංකාව දිහා බැලුවාම ජූලි මාසයේ හොඳ නැහැ ජූලි 7 ගැනත් ඒ වගේම දේවල් තියෙනවා අපි ටිකක් ඉදිරියේදී ජූලි 7 ගැන කතා කරමු ජූලි 7 සහ ලංකාවේ සිදුවෙච්ච සිදුවීම් සහ උණුසුම් ප්‍රවෘත්ති හැම දෙයක් ගැනම කතා කරමු සුපුරුදු පරිදි අදත් මැදිරියේ සාලිය ගලප්පති ජගත් ජේ එදිරිසිංහ රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ

0: රෑ දුරු රට හිමවර්සාන නෑ බැයි හොඳටම හිතලයි මේ දවස් ටික සාලිය කොහොමද හිතල දරාගත්තේ
1: ඇත්තරම සීතල බොහොම අමාරුයි දැන් ඇත්තරම දරා ගැනීම මොකද අපි බොහොම තරුණ කාලේ බොහොම බොහොම උජාරුවෙන් සීතලත් එක සෙල්ලම් කෙරුවා දැන් අපි දවසින් දවස වියපත් වෙනවා ඒකත් එක්ක මේ සීතල එච්චර ඇඟට හුරු නැහැ සීතලට බොහොම බයයි බොහොම බියංකාරයි ඉතින් සීතල දරාගන්න අමාරුයි ඇත්තටම වයසට යනකොට
0: නෑ මේ දවස් කොහොමත් මේ පහුගිය දවස් කීපය ඇත්තටම සීතලයි අදත් සීතලයි මේ සීතල රැ අපි ඔබට කතා කරන මේ වෙලාවෙත් බොහොම සීතලයි හැබැයි තනි වෙලා නෑ සීතපාලුවේ තනි වෙලා නෑ අපි ඉන්න ඔබත් එක්ක අපි වැඩසටහන් අරගෙන එන්න ඒ වගේම මෙල්බන් වල අපි කොහොමත් තනි වෙන්නේ නෑ අපිත් එක්ක නිරන්තරයෙන්ම වැඩ මෙල්බන් වල කරන වැඩ කටයුතු වලදී නිරන්තරයෙන්ම කවුරු හරි අපිත් එක්ක සහභාගී වෙනවා ඉතින් දුක සැප බෙදා ගන්නවා කරදරයකදී එකතු වෙනවා ඉතින් ඒ විදිහට තමයි ජීවිතයේ ගෙවිල යන්නේ ඒක නිසා මෙල්බන් ජීවිතය මූදු හතකින් දුර වුණත් ඉතින් දුර නැහැ අපි ළඟින් ඉන්නවා අපොසරේ කර ජූලි කතාවට ගියොත් එහෙම ජූලි 7 ජූලි 7 ලංකා ඉතිහාසයේ ඉස්සර වෙලාම කියවෙන්නේ මේ 1915 මුස්ලිම් කෝලහල වෙලාවේදී මේ හෙන්රි පේඩ්‍රිස් මරාදපු දමපු දවසේ සුදු අධිරාජ්‍යයන් විසින් ඔහුට වැරදි චෝදනා කරලා ඒ ජූලි 7 වෙනිදා මම හිතන්නේ ඒ එකම එන මතකයන් තියෙනවා ඊට පස්සේ අපිට එනවා කළු ජූලිය පිළිබඳ මතකය කළු ජූලිය ඇත්තටම ලංකාවේ කළු පැල්ලමක් එකතු කරපු මතකයන් තියෙනවා ජූලි 7 නෙමෙයි නමුත් ඉතින් ජූලි මාසෙම තමයි එන්න ලන්ඩන් වල බෝම්බ පිපිරීමක් වෙලා තියෙනවා ජූලි 7 විශාල ප්‍රමාණයක මිය ගිහිල්ලා ඒක බොහොම ඈත කාලේ සිදුවෙච්ච එකක් ඊට පස්සේ ඉතින් ඊයේ පෙරේද ලංකාවේ සිදුවෙච්ච සිදුවීම් ඉතින් හරිම කනගාටුයි අපි ඒක නොදැක්කා වගේ යන්න බෑ ඒ ගැන අපි කතා කරන්න ඕනේ සාලිය මොකද මේ
1: ඇත්තටම මේ ජූලි මාසේ ඇත්තටම අපිට බීකරු මාසයක් ජූලි මාසේ බීකරු වෙන්නේ ඇත්තටම මගේ මතක හැටියට ජූලි කලබලවලදී අපි දැක්කේ අමානුෂික කලබලත් එක්කම ශ්‍රී ලංකා රාජ්‍යය බොහොම මිනිමරු මිලේජිත රාජ්‍යයක් බවට මුළු ලෝකෙ පුරාම ලේබල් ගැහිච්ච මාසේ තමයි ජූලි මාසේ. ජූලි මාසේ අපට අමතක කරන්න කොහෙත්ම වැයත් එක්කම ජූලි මාසේ බොහෝ පියංකාරයි. ඇත්තටම ජූලි කියනකොට රංජිත් කිව්වගේ ජූලි 7 කියන එකට ඇත්තටම මේ රංජිත් බොහොම ලස්සනට උත්තර දුන්නා. ඒක මත ඒක තමයි ලොජික්ම උත්තරේ. ජූරි 7 දෙනෙක් උන්නන් පස්සේ ආයේ ඒක ඇපීල් නඩු බොහෝ වෙලාවට අහන්නේ නැහැ. සුප්‍රීම් කෝට් එකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා ජූරි 7 තමයි මම හිතන්නේ ජූලි 7 වෙලා තියෙන එක බොහොම ලස්සනට කොහොම නමුත් හැදුනා. ඒ කෙසේ වෙතත් මේ ජූලි මාසේ අපට මේ ශ්‍රී ලංකා වාසී අපට නම් සුබදායක මාසයක් නෙවෙයි. ඒක ජූලි මාසේ ආරම්භයේදීම මහා මේ විශේෂයෙන් මේ බන්ධනාගාරයේ තුල සිදුවෙච්ච සිදුවීමත් එක්ක අපි සනිටහන් වුණා. අපි දෙන්න බන්ධනාගාරය ගැන පස්සේ කතා කරමු නේද රංජිත්?
0: ඔව් බන්ධනාගාරයේ සිදුවීම් ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. මොකද ඒක ගැන අපිට වෙන එක එක විදියට කෝණ වලින් බලන්න පුළුවන් වෙනවනේ.
1: ඔව් ඒක අපි කතා කරමු. අද අනිවාර්යෙන් කතා කළ යුතු මාතෘකාවක් බන්ධනාගාරයේ. මේ ඉතින් මේ රංජිත් මේ
0: ඔව් ඉතින් අපි වැඩසටහනේ අපි සුපුරුදු පරිදි ඉදිරියට ගමන් කරමු. මේ මතක තියාගෙන ඉන්න කොහොමත් අපි මුලින්ම ඒ මියගිය සිරකරුවන්ටත් ඒ වගේම එහි සේවකයන්ටත් ඉතින් අපි ලක්මිහිර වෙනුවෙන් කනගාටුව පළ කරනවා. ඔවුන්ගේ පවුල්වල හැම දෙනාටම කනගාටුව පළ කරනවා. ඉතින් අපිටත් දුකයි මේ වගේ දේවල් ආරංචි වෙනකොට. ඒක ඇත්තටම දුකක්, හදවතින් වෙන දුකක් තමයි තියෙන්නේ. අපි ඒ ගැන හිතේ තියාගෙන අපි වැඩසටහන් කරගෙන යමු.
1: ඔව් ඇත්තරම අපි ඇත්තරම අද කතා කරනවා අද මේක.

0: ඒ මුල්ගීතිය ටම් ජාරත්නගේ මේක මේ ආපවසරයක් මේ කෘතිම බුද්ධිය අනුසාරයෙන් හැදුන ගීතයක් එතකින් ස්ා ගායිකාවක් නැහැ. නමුත් මේ ලංකාවේ තාරුණ්‍යය මේ කෘතිම බුද්ධිය යොදාගෙන මේ වගේ ගීත විශාල රාශියක් කරලා තියෙනවා. YouTube ආකාශයේදී දකින්න පුළුවන් මේ බොහෝ ගීත කරලා තියෙනවා. ඒවා සමහර ඒවා ඇත්තටම ලස්සනයි, ගොඩක් ලස්සනයි මේ ඒ ගීත. ඒක AI කියලා හිතාගන්න බැරි තරමට ලස්සන ගීත තියෙනවා. ඒකම පහුගිය දවසක අපේ ප්‍රවීණ ගායකයෙක් ෂර්ලි වයිජාන්ත, ෂර්ලි වයිජාන්ත කියන්නේ අති දක්ෂ ගායකයෙක්. ඔහුම තමයි ඔහුගේ පද රචනා බොහොමයක් කරලා තින්නේ. සංගීතයත් ඔහුමයි, ගායනයත් ඔහුමයි. ඔහු ඉල්ලීමක් කරලා තිබුණා මගේ ගීත කොයි විදියටවත් ওই වගේ රීමික්ස් කරන්නවත් AI භාවිතා කරලා කරන්නවත් එපා කියලා. ඉතින් ඒක ඔහුගේ කැමැත්ත. නමුත් මට හිතෙනවා මේ ගීත අලුතෙන් කරන එක හොඳයි. මොකද මේ ගීත කරන අය ඒකේ සම්පූර්ණ අයිතියම මේ මුල් ගීතවලට දීලා තමයි මේ ගීතනය නිර්මාණය කරන්නේ. ඉතින් මේ ගීත ආපෞසරයක් අපි අතරට එනවානේ මේ ප්‍රතිනිර්මාණය කරාම. එහෙම නේද සාලිය?
1: ඔව්නේ. ඇත්තරම මේ කලාව තියෙන මොකටද කියලා දැන් මාතෘකාවක් තියෙනවා. කලාව තියෙන ඇත්තරම මිනිස් ජීවිතවල තියෙන විවිධ අඩුපාඩු, ඒත් එක්ක විවිධ දුක්ඛම් කටලු වලින් අපිට සාධනීය සුවයක්, මානසික සුවයක්, මානසික සතුරක් ලබා ගන්න. කලාව කිසියම් වූ පුද්ගලයෙක්ගේ බුද්ධිමේ වටිනාකමක් විදිහට කිසියම් වූ පුද්ගලයෙක් හිතනවා නම් ඒක මං හිතනවා ඒක යම් ආත්මార్థකාමීත්වයක් ඊතර නිර්මාණය වෙනවා කියලා. මොකද ඒ කලා කෘතියක් නිර්මාණය කරන්නේ ඒ කලා කෘතියෙන් කිසියම් වූ විදිහකට වින්දනයක්, එහෙම නැත්නම් ආදරයක්, දයාවක්, කරුණාවක් මේ සමාජයට මුදා හැරලා මේ සමාජය සුවදායක සමාජයක්, ප්‍රකෘතිමත් සමාජයක් කරන්න. ඒ සමාජය තුළ දැන් අපි මේ ඔබ අහන්න ඇති මේ සින්දුවේ තියෙන, ඇත්තරම කියනවා නම් ඒ සින්දුවට මත් වෙනවා මිනිස්සු. මේ සාමාන්‍ය සිංහල වචන භාවිතා කළොත් අපි මත් වෙනවා මේ සිංගුවේ ගීතයට. මම ඇත්තරම ඒ ගීතයත් එක්ක ආදර, ගීතයට ආදරය කළා. ගීතයට බොහොම ආදරෙන් වෙලාගත්ත මගේ ජීවිතයට. ඇයි ඒ වගේ දෙයකින් මානසික සුවයක්, මානසික වින්දනයක්, සතුරක් අපි ලබනවා නම් ජීවිතය කියන්නේ බොහොම දුක්ඛම් කරුලින් පිරිච්ච දෙයක්. ජීවිතයේ කොතරම් සල්ලිකාරයෙකුටවත්, කොතරම් දුප්පත් මිනිහෙකුටවත් තියෙන ප්‍රශ්න විවිධාකාරයි. ඒ මිනිස්සුට කිසියම් වූ වින්දනයක්, ශාන්තියක්, සෙතක් ලැබෙනවා නම් ඒකට ඒකේ මුල්ලයිතිකරුවා හෝ කුමනෝ පුද්ගලයෙක් ඒකට විරුද්ධත්වය පළ කරනවා නම් මම හිතනවා ඒක එච්චරම සාධාරණ නෑ කියලා. මොකද ගීතයක් විකෘති කිරීමක් නෙවෙයි. ගීතයේ තියෙන පදරටාව ගායනයේ තියෙන ස්වර තරංගවලින් බොහොම ලස්සන නිර්මාණයක් කරලා, ඒක සංස්කෘතික නිර්මාණයක් කරලා අපි ළඟට එනකොට අපිට ඒක හරි වින්දනාත්මකයි. ඒ වින්දනයේ පින ලැබෙන්නේ ඒ මනුස්සයාට, ඒ ගීතයේ මුල් හිමිකරුට. ඉතින් ඔහුව තමයි මතක් වෙන්නේ. දැන් අපිට TM මහත්තයා මතක් වුණා මේ ගීතයත් එක්ක. ඉතින් මේකට අකුල් වෙනවා නම් මම හිතනවා ඒක එච්චරම ගැළපෙන්නේ නැහැ කියලා.
0: ඔව්, ඉතින් සමහර වෙලාවට දැන් මේ ගීතයේ පිළිබඳ අයිතිය ගැටලුවක් තියෙනවානේ. ශලි වාජයන්තට ඒ ගැටලුව නැහැ. මොකද ඒක සම්පූර්ණ අයිතියම ඔහුටනේ තියෙන්නේ. දැන් සමහර ගීතවල අයිතිය තියෙන්නේ මේ පද රචකයාට. එහෙම නැත්නම් සංගීතයේ සපයපු කෙනාට, ගායකයාට ඒ අයිතිය ඒ විදිහට ලැබෙන්නේ නැහැ. සමහර ලංකාවේ ගායිකාවන්ට තමන්ගේ ගීතය ගායනා නොකරන්නත් සිදු වුණානේ පහුගිය කාලේ. ඉතින් ඒ වගේ කලබගෑනිත් වුණා. ඒක නිසා මෙතන ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් දැන් සංගීතයේ ව්‍යාපාරයක්, ඒක නරක දෙයක් නෙමෙයි. ඒ ව්‍යාපාරය තමන්ට කැමති විදියට මුදල් හොයාගන්න පුළුවන් නම් ඒක හොඳයි. සංගීත ප්‍රසංග වලට ගිහිල්ලා ගායක ගායිකාව ඉතින් තමන් මුදල් හොයා ගන්නවා. ඒ වගේම ගීතයේ අයිතිය නිසා ප්‍රතිරචකයොත් සංගීත නිර්මාණය කරපු අයටත් යම් කිසි මුදලක් ලැබෙනවා. ඉතින් ඒක හොඳයි. ඒ අතරදී මේ තරුණයෝ කරන මේ වැඩේ, මේ AI වලින් මේ ගීත හදන එක, මම හිතනවා මේ කලාවට AI ඉතාම හොඳටම බද්ධ කරගත්ත ක්‍රියාවලිය තමයි මේ ගීත ප්‍රතිනිර්මාණය කිරීම. හරිම ලස්සන ගීත ගොඩක් තියෙනවා.
1: අපි ඉදිරි අපේ රංජිතුත් එකක් කළා. ඔබ අහන්න ඇති බොහොම ලස්සන, ඒක වින්දනාත්මක ගීතයක්.
0: ඔව්, අපි ඒක AI වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට හිතන්න බැරි දේවල් AI වලින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මේ AI භාවිතයේ සමහර තැන් තියෙනවා AI භාවිතා කරලා ඉවර වෙලා නරකම දේ තමයි Facebook වලට අනුන්ට මඩ ගහන එක මඩ ගහන්න post හදන එක ඉතින් ඒ වගේත් අපි දකිනවා නමුත් මේ තරුණයෝ ඉතින් ඊට වඩා බොහෝ නිර්මාණශීලීව කරනවා අපි ඒක අගය කරන්නත් ඕනේ ඉතින් කවුරු හරි තමන්ගේ ගීතයක් එහෙම කරන්න එපා කියන එකටත් හේතුවක් තියෙනවා සමහර ගීත තියෙනවා ඇත්තටම සාලිය මමත් අර මුල්ම ගීතය අරෙන්න වෙන විදියකට ඒක අහන්න අකමැති ගීත තියෙනවා. ඒ අර මුලින්ම අපිට දැනෙච්ච විදියටම ඒ ගීතය අහන්න ඕන කියලා. හැබැයි ඉතින් කවුරු හරි වෙන විදියකට කරයි කියන එකට අපි ඒක ප්‍රශ්නාර්ථයක් කරගන්න ඕන නැහැ. අපිට අපිට කැමති විදියටම නෙමෙයිනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපිට අකමැති දේවලුත් වෙනවා. දැන් අකමැති දේවල් වෙනකොට දැන් ඔය කියාගෙන එනකොට දැන් අපි පොඩ්ඩක් මාතෘකාව වෙනස් කරන්න හදන්නේ මේ ලංකාවේ හිටපු දේශපාලඥයන්ට මේ තාක්කල් රට පාලනය කරපු දේශපාලඥයන්ට අකමැති දේවල් බොහෝම වෙනවා. මේ ගණන් කරලා කියන්න බැරි තරමට ප්‍රමාණයක් හිටපු දේශපාලඥයන්ට ඇපදීලා නිදහසේ දැන් ඉන්නවා. ඇපදීලා. ඒ කියන්නේ නඩු තියෙනවා. මේ පහුගිය දවසක නාමල් රාජපක්ෂ කියලා තියුණා නඩුවක් අහලා ඉවර වෙන්න අවුරුදු 4ක් අවුරුදු 6ක් 7ක් වගේ ලොකු ගාණක් කියලා අපේ නඩු නම් මාස 6න් අහලා ඉවර වෙනවා කියලා. ඒ කියන්නේ නඩුව ඉක්මනට අහලා ඉවර වෙන එක ගැන පොඩි මේ අකමැත්ත තමයි ප්‍රකාශ කරේ. ඇයි මේ අකමැති නඩුව අහලා ඉවර වෙනවට? දැන් මට විරුද්ධව නඩුවක් තියෙනවා නම් මං හරි කැමතියි ඒක ඉක්මනට මේ ඉවර වෙනවා. මොකද මට නිදහස් වෙන්න පුළුවන් ඒකෙන්.
1: මේ ඇත්තරම අද මේ මීගමුවේ මේ බන්දනාගාරය තුළ සිදුවීම මේ අපරාධ රාජ්‍යයට ඇඳුවොත් නිරන්තරයෙන්ම සිරගෙවල් තමන්ගේ පුද්ගලික කෝන්තර තමන්ගේ පුද්ගලික මතිමතාන්තර ඊළඟට ජනතාවගේ අසහනයෙන්ද ඇතිවෙච්ච පීඩනයත් එක්ක ඔවුන් අයිතා ක්‍රියාමාර්ග තුළට නිරතවීම ඒ වගේම මුදලට මිනිමැරුම් මේ වගේ විවිධ දේවල් තුළින් මිනිස්සු අයතා ක්‍රමවලට මොකද අපරාධ රාජ්‍යයක් තුළ නිරන්තරයෙන්ම නිර්මාණය වෙන්නේ අපරාධකරුවන් මේ අපරාධකරුවෝ පැටව ගහන්නේ අපරාධ රාජ්‍යයක් තුළ මේ මොකද නීතියේ විධානයේ සහ ආධිපත්‍යයේ බිඳ වැටුණු සෑම තැනකම අපරාධ රාජ්‍යයක් නිරන්තරයෙන්ම ගොඩනැගෙනවා. මේ අපරාධ රාජ්‍යයේ ගෝඩ්ෆාදර්ස්ලා විශේෂයෙන් රටේ දේශපාලකයෝ ලෝකේ තියෙන මේ මං හිතන ලැජ්ජාම සහගත ලැජ්ජා හිතනම දෙයක් වුණේ ලංකාවේ. ඒ තමයි ලංකාවේ අධිකරණ ඇමතිවරයා රටේ නොම්බර එකේ මිනිමරුම් කරපු තක්කඩි රටේ ජන රටේ කැත්තරම ඩ්‍රග්ස් කියන්නේ ලෝකේ ඕනෑම තැනක මරණ දඩුවම හිමි වෙන දෙයක්. ලෝකේ බහුතර රටවල මරණ දඬු ක්‍රියාත්මක කරන්නේ ඩ්‍රග්ස් වලටයි ඊළඟට මිනිමරුම් වලටයි බාල අපරාධ දූෂණ වලටයි ලෝකේ මරණ දඬු ක්‍රියාත්මක කරන්නේ. ඒ මිනිස්සු තමන්ගේ ගෙදරට ගෙනල්ලා ඩීල් දාන රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ තිබ්බ කියපුවාම ඔබ අපි කවුරුත් පුදුම වෙන්න ඕනේ. ඒ රාජ්‍ය අද ක්‍රමක්‍රමයෙන් නීති ආධිපත්‍ය ගරු කරන නීතියේ විධානය පිළිගන්නේ රාජ්‍යපඩ පරිවර්තන වේගන යනවා. මේ පරිවර්තනය දරාගන්න බැරි මේ ක්‍රමයට ඇබ්බැහි වෙච්ච මද්රයි වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු කරන ලද අරගලයක් විදිහට තමයි මේ මීගමුවේ බන්ධනාගාර ගැටුම ඉතිහාසයට එකතු වෙන්නේ. ඒ ගැන කොහෙත්ම අතරමැදි ගිවිසුමක් සමාදානයක් නැක කොන්දේසි විරහිතව වගකීමකින් සහ අවංකව ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් තමයි මේක සිදුවුනේ මේ අපරාධ රාජ්‍යයේ හැකිලීමේ ප්‍රතිඵලයක් විදියට. මොකද මම දැක්කාද වීඩියෝ ටියුබ්ස් ගොඩක් මේ බන්දනාගාරය තුල මේ බන්දනාගාර තුල මේ නිකන් මේක නිකන් ක්ලබ් වගේ පුංචි අර ක්ලබ් වගේ බන්දනාගාර තුල කට්ටිය මේක තුල අයිස් ගහනවා ඊට අමතරව කෑ ගහනවා සින්දු කියනවා. මේක බන්දනාගාරයේ අර මිනිස්සුන්ට කිසියම් මොහ විදියකට නිදහස අහිමි කිරීම තමන් කරන ලද වැරද්ද තමන් කරන ලද අපරාධය හෝ තමන් නීතියේ විධාන සහ ආධිපත්‍ය පිළිගනිම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමන්ගේ නිදහස සීමා කරලා මායිම් කරනවා බිංගිවල් වලට ඒත් එක්කම හිරගෙවල් වලට ඒ හිරගෙවල් වල තමන් ඒ තමන්ගේ කාලය තමන්ට දඬුවම් ලැබිච්ච කාලය ගෙවන හිරගයක්ද මේ කියලා හිතෙනවා මේකේ පැහැදිලිව ඔබ කවුරුත් දකින්නේ නැත්නම් සමාජ මාධ්‍ය බොහොම ප්‍රසිද්ධ විදියටම මේක හුමාරු වෙනවා මේ මිනිස්සු ඩ්‍රග්ස් ගහනවා අයිස් ගහනවා මේක ඇතුලේ ඒක නැටි කිරීමේ ඵලයක් විදියට තමයි මේක සිද්ධ වෙන්නේ මේක ඔබ කවුරුත් දන්නවා මම මේක යලිත්වර රිපීට් කරන්න ඕනේ මේ අලුත් ඔෆිසර් කෙනෙක් ආවා මේ අලුත් ඔෆිසර් තමන්ගේ තමන්ට හිතුවත් තමන්ට පක්ෂපාති නිලධාරියෝ ගරම් මේක මර්ධනය කරන්න උත්සාහ කරුවා ඔහුට මාරු වීමක් හම්බුණා ඊට පස්සේ ඔහුට උදව් කරපු මිනිස්සු අසරණ වුණා ඒ උදව් කරපු මිනිස්සු 30 දිනකට පමණ එකතු වෙලා පහර දීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ගැටුම මූලාරම්භය සිද්ධ වෙන්නේ මේක කවුරුත් කතා කරනවා අද දෙරණ ඇතුළු සියලුම මාධ්‍යන් මේක විකාශනය කරලා තියෙනවා ඉතින් මේකෙදි මේ විච්ඡ දේ ගැන රජයක් විදිහට වර්තමාන රජය මන් දකිනවා රජය විශාල විදිහට ජනහිතවාදී වැඩ කරගෙන යනවා රජය අද අවුරුදු 70 ගණනක් තුල අවුරුදු 50 ගණනක් තුල හදපු නැති කිසිම විදියට ප්‍රතිසංස්කරණය නැති සියලුම මහජන ආයතන සුද්ධ කරමින් පවිත්‍ර කරමින් ඒවා නවීකරණය කරමින් යනවා ඒව කවදාවත් උන්නේ නැහනේ හැමදාම උනේ කොමිස් කුට්ටියක් හම්බෙන කොමිස් ටිකක් හම්බෙන ව්‍යාපෘතියක් දේශපාලකේ පටන් අරන් ඒක තමන්ගේ ව්‍යාපෘතිය නමින් ලේබල් ගහලා ඒ නමින් මේ පූරු හදලා විශාල මුදලකුත් එක්රාශ කරගෙන ඒක ජනතා ඉදිරි පැවරීමක් නෙවෙයිද වෙන්නේ ඒක තමයි අද කතා කරන්නේ කේන්ද්‍රීය තියෙන්නේ අද විපක්ෂයේ කේන්ද්‍රීය තියෙන්නේ අපි ඉන්න කාලේ කොත්මලේ හැදුවා ඉහළ කොත්මලේ හැදුවා පාරවල් හැදුවා ෆ්‍රීවේ හැදුවා ඇයි මේ කට්ටිය මොනවත් මේ රටේ අවුරුදු 70ක් තුල ජනතා සුබසාධනයට වෙන් කළ ආයතන එහෙම් පිටින් අකර්මණ්‍ය වෙලා එහෙම් පිටින් ෆ්‍රීස් වෙලා ඒව මිනිස්සුන්ට යන්න පුළුවන් තැන් නෙවෙයි ඒව ඔක්කොම ප්‍රතිසංස්කරණය කිරීම සිද්ධ වෙනවා ඒකත් ඇත්තම කියනවා සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලැබීමක් ඉතින් මෙන්න මේ තත්ත්වෙදි රජයක් විදියට වහාම තීරණ ගත යුතුයි සිරකරු සුබසාධනේ සිරකරුවන්ගේ ජීවිතවල තියෙන වටිනාකම මොකද සිරකරුවෙක් රාජ්‍ය තුල සිරකරුවෙක් බවට පත් වෙන මුල් අවස්ථාවේදීම ඔහුගේ සියලුම අයිතිවාසිකම් හිමි වෙන්නේ රාජ්‍යයට මොකද ඇමරිකාවේම බෙහෙත් ගන්න මිනිස්සු වැරදි කරලා හිරගෙදර ඇතුළට යනවා ගිය ගමන් ඒ මිනිසුන්ගේ ලෙඩාසනීපවලට ඔක්කොටම බෙහෙත් තරම් එනවා ඒ පුරවැසියෝන්ගේ සුබසාධනේ ආරක්ෂාව සෞඛ්‍ය ආණ්ඩුවට රකින්න බැරි නම් ඒ ආණ්ඩුව අසාර්ථකයි. ඒත් එක්කම කනගාටුමුදායක සිදුවීම තමයි අර පොලිස් නිලධාරියා ඉස්සෙල්ලා සාමාන්‍ය ලෝකේ ඕනෑම සිවිල් රටක සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා මේ ගහන දුම් බෝම්බ ගහලා එනවුන්ස් කරනවා අර හිලෙන් එනවුන්ස් කරනවා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිලා එළියට යන්න හැදුවොත් මේ වෙඩි තියනවා කියලා. එහෙම මොනවත් නැතුව ඒ නිලධාරියා කවුද දන්නේ යනදුන නිලධාරියා කරන ඒක උට අනදුන නිලධාරියා ඒ නිලධාරියා තුවක්කු බටේ දාලා වෙඩි තියනවා ඒ වෙඩි තියනකොට ඔහු බලන්නේ ඉලක්කයක් මිනිස්සු ඔක්කොම රෝදියට පිරලා ඉන්නේ දොර ළඟ ඒ මිනිස්සු මද්ද්‍රව්‍ය භාවිතා කරලා ඉන්නවා ඒක ඇත්ත ඒ මිනිස්සු විවුරු වැටලා ඉන්නවා ඒක ඇත්ත ඒ මිනිස්සු ජේලර් මහතුරු මරලා ඉන්නවා ඒක ඇත්ත ඒ මිනිස්සු ජේලර් මහතුරුන්ගේ ආයුධ අතර අරන් ඉන්නවා ඒක ඇත්ත නමුත් කැරල්ලක් පාලනය කිරීම ආණ්ඩුව මීට වැඩිය ලෝක පිළිගත් චාරධර්ම වලට අනුව කලන්න ඕනේ. මම දැක්ක අද මේ Facebook එකේ මේ සමහර කට්ටිය කියනවා මේ අපුල්ලන්නෝ කියලා දාලා තියෙනවා මේ වීරයාට ආනම්මනම් වීරයා පිළිගන්න ඕනේ කියලා. ඒක ඇත්තටම සිවිල් මිනිස්සු විදියට නීතිය ආධිපත්‍ය පිළිගන්න මිනිස්සු විදියට රට ශ්‍රී ලංකා රාජ්‍ය නීති ආධිපත්‍ය ගරු කරන සාධාරණ යුක්තිසහගත රාජ්‍යයක් බලාපොරොත්තු වෙන මිනිස්සු හැටියට අපි ඔක්කොගෙන් බලාපොරොත්තු පරම බලාපොරොත්තු ඒකයි. මොකද අපි මාලිමා රජය පත් කරගත්තේ මේ ජරා රාජ්‍ය මේ අපිට ජීවත් වෙන්න බෑ කුඩුකාරයෝ පාදඩියෝ සල්ලාලයෝ ස්ත්‍රී දූෂකයෝ රට පාලනය කරපු රටක්. ඒ රට වෙනස් වුණා. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා මාලිමා රජයට. නමුත් මේ එතන අනඳුන නිලධාරියාගේ ක්‍රියාකලාපේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් තීන්දුව තීරණ ගත යුතුයි. ඔහුගේ ඒ සම්බන්ධයෙන් කිසියම්ම විදිහකට සාධනීය තීරණයකට රටේ පාලකයෝ එන්න ඕනේ. මොකද එහෙම තුවක්කු දාලා වෙඩි තියන්න බෑ එකපාරටම. ඉස්සල්ලා අන දෙන්න ඕනේ ඊට පස්සේ දුම් බෝම්බ ගහන්න අපි දන්නේ විදිහට ඊට පස්සේ කඳුළු ගෑස් ගහන්න ඕනේ විවිධ දේවල් තියෙනවා මිනිස්සු පාලනය කරන්න ඒවා මොනවත් නැතුව අර ඇතුලේ ජේලර් මහත්තයෙක් මැරුවා කියලා තුවක්කු බටේ දාලා වෙඩි තියෙන එක මං හිතනවා සාධාරණයි කියලා හිතන්නේ මොකද මෙහි පොලිස් නිලධාරීන් නිරපරාධී වෙඩි කාලා මැරෙනවා ඒ මැරුණා කියලා ගම් පිටින් මේ ගිහිල්ලා පොලිසිය විහිල්ලා වෙඩි තියලා මරන්නේ මේ රටේ ඒ මිනිස්සුන්ගේ ගෙවල් ගෙවල් දොරවල් ඇතුළට පැනලා ගෙදර මිනිස්සු අම්මා තාත්තා පුතා ඔක්කොම මරලා දාලා ඉන්නේ මේක සිවිල් සමාජයක් මේක සිවිල් රටක් ඒ හින්දා මේක රජයේ අවධානයට යොමු වෙන්න ඕන මේ වගේ අපරාධ කරන්න අපරාධ මෙතන කියන්න පුළුවන් මේ වගේ දේවල් වළක්වේ නොහැක ඒක මාත් පිළිගන්නවා මේක මේක මේ ලේත් එක සටන ඇත්තරම මේ මල් මල් මතින් මේ මේ පාවඩ මතින් යන්න බෑ ඒ වෙලාවේ ඇති වෙන මානසික චින්තනයේ වේදනාව බය කියන එක අපි කාටත් සාධාරණයි අපේ ජීවිතයේ ආරක්ෂාව ගැන අපි කවුරුත් හිතනවා නමුත් මීට වැඩිය හික්මීමක් විනයක් තියෙන මිනිස්සු මේකේ මූලාරම්භය ගත යුතුයි කියලා මං හිතනවා ඒක තමයි රංජිත් මගේ අදහස
2: ඔස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
2: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
4: ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදුකුල සූර්ය පැසිෆික් සාගර කලාපයේ සිදු කළ චීනයේ දිග දුර මිසයිල් පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයක් දැඩි අවධානය පළ කර තිබෙනවා ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනි ඇල්බර්නිසි සහ සොලමන් අයිලන්ඩ් අගමැති මැතිව් වේල් අතර පැවති සාකච්ඡාවලදී මෙම සිදුවීම පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳව ගැටලු මතු කරන බවටයි අවධාරණය කර තිබෙන්නේ. සොලමන් අයිලන්ඩ් අගමැතිවරයා සහ මෙම මිසයිල් පරීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් එය කලාපීය මිතුරු රටවල් අතර විශ්වාසයට බලපාන ක්‍රියාවක් බව සඳහන් කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියා රාජ්‍යය පැසිෆික් දූපත් රටවල් සමග ආරක්ෂාව සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු කරමින් සිටින බවට වාර්තා වෙනවා. එමෙන්ම චීන පාර්ශ්වයෙන් මෙම පරීක්ෂණය සාමාන්‍ය පුහුණු ක්‍රියාවලියක් බවත් කිසිදු රටක ඉලක්ක කරනොගත් බවත් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් පැසිෆික් කලාපයේ වැඩිවන ආරක්ෂක තරංකාරීත්වය හමුවේ ඔස්ට්‍රේලියාව සහ අසල්වැසිය රටවල් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ කරමින් සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජුලි 8 සිට 10 දක්වා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර එම සංචාරයේ ප්‍රධාන ආකර්ෂණය වන මෙල්බර්න් මීට් මෝඩි ප්‍රජා උත්සවය වෙනුවෙන් මෙල්බර්න් නගරයේ ඉන්දියානු ඔස්ට්‍රේලියානු ප්‍රජාව මේ වන විට දැඩි උනන්දුවෙන් සූදානම් වෙමින් පවතිනවා. මෙම දැවැන්ත උත්සවයට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බර්නිසි ද සහභාගී වීමට නියමිත අතර දහස් ගණනක ජනතාවගේ සහභාගිත්වයෙන් එය මාබල් ස්ටේඩියම්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංවිධායකයන් පවසන්නේ ප්‍රේක්ෂකයන් 18,000 සිට 20,000 දක්වා සහභාගී විය හැකි බවයි. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සංස්කෘතික අනන්‍යතාවය නිරූපණය කරන නර්තන සංගීත සහ සම්ප්‍රදායික කලාංග ඇතුළත් විශේෂ සංස්කෘතික වැඩසටහනක්ද මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සඳහා කණ්ඩායම් 17ක් සහ සිය ගණනක් කලාකරුවන් එක්ව සිටින අතර ස්වේච්ඡා සේවකයන් සිය ගණනක්ද සංවිධාන කටයුතුවල නිරත වෙමින් තිබෙනවා. මෙල්බර්න් නගරයේ ඔස්ට්‍රේලියාවේ විශාලතම ඉන්දිය ජනගහනයක් වෙසෙන නගරයක් වන අතර අග්‍රාමාත්‍ය මෝදිගේ මෙල්බර්න් සංචාරය ඉන්දිය ප්‍රජාවට විශේෂ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ. සංවිධායකයන් පවසන්නේ මෙම උත්සවයේ ඉන්දියාවේ සංස්කෘතික විවිධත්වය පමණක් නොව ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය සහ ජනතාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් වනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම සංචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වී තිබෙනවා. ඇතැම් ඉන්දිය සංවිධාන සහ විපක්ෂර සම්බන්ධ කණ්ඩායම් ඉන්දියාවේ දේශපාලන සහ සමාජ ගැටලු පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර ඔස්ට්‍රේලියානු බලධාරීන් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.
5: ஆஸ்திரேலியாவ சஹ ஃபிஜி அத்தர நவ ஆராட்சிக்கு சஹ துபார்ஷ்விக்கு சஹாயகுதா கிவசும் திகக்கிட்டு அச்சொல் தபா திபவு வார்த்தாவினவா யுவல் யூனியன் சஹ ஓஷன் ஆஃப் பீஸ் அலையன்ஸ் லெச நம் கிரேதி மேம கிவசும் ஹரா திரட அதர ஆராட்சிக்கு ஆர்த்திக சங்வர்த்தனை சஹ கலாப்பிய சஹயோகிதாவை தவதருடாத் சக்திமாத் கிரிமட்டு அபேக்ஷா கிருண பவட்டாய் சதான் வானே மேம கிவசும் அனுவ திரடின் எக் ராட்டகட்டு பாஹிர ஆராட்சிக்கு தரச்சிராக்கு பிரோஹராக் எல்லுவு ஹோத் ஏ பிலுமந்தவ திரட எக்கினைக்கா சமக கண்டமின் சகச்சாக்கர அவச்ச சாய லபாதிமிட்டு எக்கு வியத்தி பவது வார்த்தாவனவா එමෙන්ම ඉදිරි වසර 10 තුලදී ෆිජි රජුවේ අධ්‍යාපන සෞඛ්‍ය යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සඳහා ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියනක අධික මූල්‍ය ස්ථානයක් ලබා දීමටද එකඟ වී තිබෙනවා. මෙම ගිවිසුම පැසිෆික් කලාපයේ තුල චීනයේ වර්ධනය වන බලපෑම හමුවේ ඔස්ට්‍රේලියාව සිය කලාපීය ආරක්ෂක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයන් හඳුන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම ගිවිසුම කිසිදු රටක් ඉලක්ක කරගත් එකක් නොවන බවත් ෆිජි රාජ්‍ය සියලුම ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සමබර සමතදා පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ෆිජි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. පොලි අනුපාතයේ 20-27 වසරට පෙර අඩුවිය නොහැකි බව ආර්ථික විශේෂඥයන්ගේ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. සමීක්ෂණයට එක්ව ආර්ථික විශේෂඥයන් 32 බොහෝ දෙනෙක් පවසන්නේ රිසර්ව් බැංක් ඔෆ් ඕස්ට්‍රේලියා මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩිව පවත්වා ගනු නැති බවයි. දැනට නිල මුදල් පොලි අනුපාතය 4.35% ලෙස පවතින අතර එය අඩු කිරීමට පෙර උද්දාපනයෙන් පාලනය වී ඇති බවට RBA තහවුරු වීමට අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඇතැම් විශේෂඥයන්ගේ මතය වන්නේ මේ වසරේ අවසන් වන විට පොලි අනුපාතය 4.85 දක්වා ඉහළ යා හැකි බවයි. මෙවැනි විට ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 1.5% වැඩි සංඛ්‍යාවක් නිවාස ණය ගෙවීමේ දැඩි පීඩනයකට මුහුණ දී සිටින බවද වාර්තා වනවා. එම නිසා නිවාස ණය ගෙවන ජනතාවට ස්ථාන ලැබීම තවත් ප්‍රමාද විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සේවකයන් සඳහා ඩොලර් 1000ක වැඩ සම්බන්ධ වියදම් බදු අඩු කිරීමක් හඳුන්වා දීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙන අතර එම යෝජනාවට අදාළ තොරතුරු මෙවැන විට නිකුත් කර තිබෙනවා. මෙම නව ක්‍රමයේ යටතේ බදු ගෙවන්නන්ට තමන්ගේ වැඩ සඳහා කරන සාමාන්‍ය වියදම් වෙනුවෙන් වාර්තා සහ රිසිට් නොමැතිව ඩොලර් 1000 දක්වා ඩිඩක්ෂන් එකක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ වෙතත් ඩොලර් 1000ට වඩා වැඩි වියදම් ඉල්ලා සිටින පුද්ගලයන්ට දැනට පවතින නීති අනුව රිසිට් පත් සහ අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු වෙනවා. ආර්ථික විශේෂඥ නික් බර්නින්ග්ස් පවසන්නේ මෙය බදු පද්ධතිය සරල කිරීමක් සඳහාගත් පියවරක් බවයි. ඔහුට අනුව බොහෝ සේවකයන්ට කුඩා වියදම් සඳහා ලේඛන තබා ගැනීම අසීරු නිසා මෙම ස්ථානය ප්‍රයෝජනවත් වනු ඇති. මෙම ඩොලර් 1000 වට්ටම භාවිතා කිරීමට හැකිවන්නේ වැඩ සම්බන්ධ වියදම් සඳහා පමණක් බවත් පුද්ගලික වියදම් එයට ඇතුළත් නොවන බවත් බදු අංශ පැහැදිලි කරනවා. නව ක්‍රමය මගින් බදු ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් සහ සරල වන අතර විශේෂයෙන්ම කාර්යාල සේවකයන් රියදුරන් සහ ෆීල්ඩ් වර්කර්ස් සඳහා මෙය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති. අනුව මෙම නව ක්‍රමය බදු ක්‍රියාවලිය වේගවත් කරන අතර වැඩ කරන ජනතාවට පහසුකම් සැලසෙන සරල පියවරක් ලෙසද සැලකෙනවා. නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩි වාසි ලබා ගැනීමට හැකි බවයි විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියාවේ රෙසිඩන්ට් රිටර්න් වීසා ගාස්තුව ජූලි 15 සිට හදිසියේම 3 ගුණයකින් ඉහළ දැමීමත් සමග ස්ථිර පදිංචිකරුවන් රැසක් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. මීට පෙර ඩොලර් 490ක් ලෙස පැවති මෙම වීසා ගාස්තුව මෙවැනි විට ඩොලර් 1475 දක්වා ඉහළ දමා ඇති අතර එය 201ක වැඩිවීමක් ලෙසයි වාර්තා වන්නේ. ජපානයේ උපන් යුකෝ ෆ්‍රොස් නම් ස්ථිර පදිංචිකාරිය පවසන්නේ මෙම දැවැන්ත ගාස්තු වැඩිවීම හේතුවෙන් තමන් දැන් ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා ගැනීම ගැන බරපතල ලෙස සලකා බලන බවයි. වසර 17කට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ඇය ජපානයේ සිටින තම පවුල බැලීමට නිරන්තරයෙන් මෙම වීසා බලපත්‍රය භාවිත කළ බවත් නව ගාස්තුව තමන්ට විශාල මූල්‍ය බරක් වී ඇති බවත් සඳහන් කර තිබෙනවා. මෙතර රෙසිඩන්ට් රිටර්න් වීසා ගාස්තුව අසාධාරණ සහ අතිශයෙන් වැඩි බව පවසමින් එය අත්හිටුවීමට හෝ නැවත සමාලෝචනය කරනු ලෙස දසදහසකට වැඩි පිරිසක් අත්සන් කළ පෙත්සුමක්ද ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම මෙවර ගාස්තු සංශෝධනයෙන් ස්ටුඩන්ට් වීසා, ටෙම්පරරි ග්‍රැජුවට් වීසා, පාර්ට්නර් වීසා ඇතුළු තවත් වීසා වර්ග රැසක ගාස්තු සැලකිලි ලෙස ඉහළ දමා ඇති අතර ව්‍යාපාරික ශ්‍රේෂ්ඨිය පෙන්වා දෙන්නේ මෙවැනි හදිසි තීරණ හේතුවෙන් ඔස්ට්‍රේලියාව දක්ෂ ශ්‍රමිකයන් සහ ජාත්‍යන්තර සිසුන්ට අඩුපාඩුක් බවට පත්විය හැකි බවයි.
6: ஆஸ்திரேலியாவே ஒன் நேஷன் பக்ஷ் விநாயகா பவுலின் ஹேன்சன் சிதுக்கல ஆஸ்திரேலியாவ எக்க சாஸ்திருத்திக வடக்கு වන ඇතැම් චන්දදායකයන් පවා මෙම අදහස සමග එකග නොවීමයි. වන්නේශවන් ආධාරකරුවන් රැසක් පවසන්නේ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පාලනය කළ යුතු බවට තමන් එකග වුවද ඔස්ට්‍රෝලියාවේ බහු සංස්කෘතික සමාජය ඉවත් කළ යුතු බවට තමන් එකග නොවන බවයි. ඇතැම් පිරිස් සඳහන් කර තිබෙන්නේ හැන්සන් භාවිතා කළ මොනෝකල්චර ඔස්ට්‍රෝලියා යන යෙදුම නිවැරදි අර්ථය තමන්ට පැහැදිලි නොවන බවත් එයින් ජාතික හෝ සංස්කෘතික විරෝධත්වය ප්‍රතික්ෂේප කිරීමක් අදහස් කරන්නේ නම් එයට තමන් සහය නොදක්වන බවයි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවට අදහස් දරන චන්දදායකයන් අතර පවා බහු සංස්කෘතික සමාජයට සහය බැවින් හැන්සන්ගේ මෙම ප්‍රකාශය වන් නේෂන් පක්ෂයට දේශපාලන වශයෙන් අභියෝගයක් විය හැකි බවයි. මේ අතර හැන්සන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු දේශපාලන ශ්‍රේෂ්ඨයේ සහ සමාජ මාධ්‍යවලද පුළුල් සංවාදයක් ආරම්භ වී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් හැඳින්වෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්තය කණ්ඩු 7කින් පරාජය කර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ 20-20 ලෝක ශූරයන් ලෙස අභිෂේක ලැබුවා. 97 වරටත් 20-20 ලෝක කුසලානය දිනු ඔවුන් තමන්ට අභියෝග කිරීමට වෙනත් කිසිදු කණ්ඩායමක් නැමැති බව ජනිත ලෝකයේ හමුවේ සනාථ කර සිටියා. තරගේ ප්‍රථමයෙන් පන්දුට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුරදී කඩලු 4ක් දැවි ලකුණු 150ක් රැස් කර ඔස්ට්‍රේලියාවට තරමක අසීරු ඉලක්කයක් ලබා දුන්නා. කෙසේ නමුත් එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියාව ආරම්භයේ සිටම එංගලන්ත පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර තරගයේ සම්පූර්ණ පාලනය සියතට ගත්තා. ඒ අනුව ඔවුන් සී ඉලක්කයේ කඩලු 3ක් පමණක් දැවි තරගයේ 18 පන්දු වාරයේදී පසුකර යාමට සමත් වුණා. ඒ පොතත් සමගින් අදට නියමිත ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් රාත්‍රී 8:30ට.
7: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ල

0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත් ලක්මිහිර
1: ප්‍රෘති ප්‍රකාශයට කලින් අපි කතා කරමින් හිටියේ මේ අවසනාවන්ත සිද්ධවීම මීගමුවේ හිරගෙදර ඒ මනුෂ්‍ය ඝාතන ඒවා ඇත්තටම මනුෂ්‍ය ඝාතන කවුරු හරි ඒ මිනිසුන් මරා දැම්මුවා ඒ මරා දැමීමේ වගකීම ඒ ඝාතන පිළිබඳ නිවැරදි පරීක්ෂණ කරලා ඒ වගකීම්ට දඬුවම් ලැබෙන්න ඕන උන් හිරකරුවන් වුණත් පොලිස් නිලධාරීන් වුණත් ඒ විදියට කරන්න ඕනේ. කැරල්ලක් මර්ධනය කළා තියෙනවා, මිනිස්සු මැරිලා තියෙනවා. නමුත් එතන මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා තියෙනවා. හිරගෙදරක තියෙන්නේ නිරන්තරයෙන්ම තියෙන්නේ නොසන්සුන් පරිසරයක්. මේකට එක ප්‍රබල හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි සංස්කෘතිකව හික්මවලා තිබුණාට අපේ මූලාශ්‍ර තියෙන්නේ බොහොම ඈත නොහික්මුණු මූලාශ්‍ර තමයි තියෙන්නේ. මිනිසා පරිණාමණය වෙන්න ඉස්සර වෙලා මිනිස්සු රංචු ගැහෙන්න තමයි කැමති. ඒකට මේ රංචු මේ මොබ් කියන කල්චර් එක, මොබ් මෙන්ටැලිටි එක, මොබ් මානසිකත්වය හැමෝම ගාවම තියෙනවා. රංචු ගැහෙන එක තියෙනවා. එක වගේ කට්ටියකට එකතු වුනහම මේ රංචු ගැසීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒතර හිරගෙදරක එකතු වෙලා ඉන්නේ ඒ වගේ අය. ඒතකොට ඒ වගේ අය ගොඩක් එකතු වෙලා ඉන්නකොට ඊළඟට ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක උන් කොටු කරලා තියෙනකොට මේ රංචු ගැසීම සහ කුඩා දෙයටත් කෝප වෙලා තමන්ගේ නිදහස ගන්න එක එක විදියට ආකර්ෂණය ලබා ගන්න මේ රංචු ගැසීම් කරනවා. මේ රංචු ගැසීම හිරගෙදර විතරක් නෙමේ, අපි දක්නවා පාසල්වල පාසල් ශිෂ්‍යයෝ එක වගේම අයනේ. ඉතින් ඒගොල්ලොත් එකතු වෙලා රංචුවක් විදියට එකතු වෙලා එක එක වැරදි වැඩ කරන්න පෙළඹෙනවා. රංචුවත් එක්ක වැරදි වැඩවලට යන්න තියෙන ප්‍රවණතාවය ලේසියි. විශ්වවිද්‍යාලවලත් එහෙම අරගලේ කාලේ වුණත් එක වගේ අදහස් දින අය ටික එකට එකතු වෙලා තමයි ඉන්නේ. හොඳ වැඩවලටත් එකතු වෙන්න පුළුවන් මේ රංචු ගැසීම. ඒතර හිරගෙදරක ලංකාවේ වගේ හිරගෙදරක මේ රංචු ගැසීම වැඩි වෙලා තියෙන එක ප්‍රබල හේතුවක් තමයි ලංකාවේ හිරගෙදරක ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් සමස්තයක් විදියට රටේ හිරගෙවල් වල ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ මේක 100%, 110%ක් වගේ තියෙන්නේ. ලංකාවේ 100%, 215%ක් වෙනවා. එතකොට ඇමරිකාවේ 86.1%, ඒ කියන්නේ හිරගෙදරවල වල තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි හිරකාරයෝ ඉන්නේ ඇමරිකාවේ. ඒ කියන්නේ එතකොට එතන එච්චරම ප්‍රශ්නයක් නැහැ. ඉඩකඩ අඩු වෙනකොට රංචු ගැසෙන්න එක වගේම මානසිකත්වයේ තියෙන අය එකතු වුණාම මේක තියෙනවා. එතකොට මේක තීරුම් ගන්න ඕනේ. රතරු රජයේ වගකීම තමයි රජයක් වුණාම පහසුකම් සලසන්න ඕනේ. එතකොට හිරගෙදර පහසුකම් සලසන්න මේ රජයට අලුත් රජයක් නෙමෙයි, දැන් අවුරුද්දකට වඩා වැඩිනේ, අවුරුදු දෙකක් වෙන්න එනවා. ඒකොට මේ ගැටලු මීට කලින් අඳුරගෙන පිළියම් යොදන්න තිබුණා. දැන් මේ මෙතනම විතරක් නෙමෙයි ගැටලු තියෙන්නේ, තව ගැටලු තියෙන රාජ්‍ය ආයතන තියෙනවා ගොඩක්. සාලිය කලින් කිව්වා වගේ බොහෝ තැන් වල ඉතාම හොඳ යහපත් ක්‍රියාවන් සිද්ධ වෙමින් පවතිනවා. නමුත් සමහර තැන්වල කටයුතු සිද්ධ වෙන්නේ පරණ විදියටමයි. රාජ්‍ය ආන්ත්‍රණය වෙනස් කරගන්න බැරි වෙච්ච තැන් අපිට පෙනෙන්න තියෙනවා. ඒ බැරි වෙච්ච තැන්වල එකක් තමයි මේ හිරගෙදර කටයුතු ඒ විදියටම තමයි සිද්ධ වෙන්නේ. හිරගෙදර නිලධාරීන් මදි. ඉන්න නිලධාරීන් බොහෝ විට දූෂිතයි. මේ දූෂිත නිලධාරීන් සහ හිරකරුවන් අතර අනවශ්‍ය සම්බන්ධතා තියෙනවා. මේවත් එක්ක බොහෝ ගැටලු තියෙනවා. සාලිය කිව්වා වගේ ඔවුන්ට මද්‍රව්‍ය ලැබෙන්නේ පිටින් කියන්නේ හිරගෙදර නිලධාරීන් එපා ඔක ගෙනල්ලා දෙන වෙන විදියක් නැහැනේ. එතකොට මද්‍රව්‍ය ඇතුළට ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන ක්‍රම හරි ගස්සලා තියෙනවා. කලින් කිව්වා වගේ අර අපරාධ රාජ්‍ය තුල රාජ්‍ය අනුග්‍රහය ඇතුව අපරාධ කරන්න ඉඩ දීම තුලින් අපිට සිද්ධ වුණා මේවා සාමාන්‍යකරණය වෙන්නේ. ඒතකොට හිරගෙදරට හිරකාරයෙක් යන්න බය වෙන්නේ නැහැ. මිනිහ පෙරදක් කරලා හිරගෙදරට යන්න බය වෙන්නේ නැහැ. Tamanda කැමති විදියට කැමති ආකාරයට එතන ජීවත් වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දැන් ටික ටික මේක தત્ත්වය වෙනස් වෙවි යනවා. විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය පිළිබඳව කරන් යන වැටලීම් සහ ඒ කාරණාත් එක්ක මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුජ්‍යලයක් මද්ද්‍රව්‍ය නොලැබෙනකොට ඔවුන් ඉතාමත්ම නොසන්සුන් වෙනවා. අපි සාමාන්‍ය මද්රවී පාවිච්චි කරන අයගේ භාෂාවෙන් කියනවා නම් මේ ඔවුන්ට සික් කියලා එකක් හැදෙනවා. සික් එක හැදුනාම ඔවුන් නොකරන දෙයක් නෑ. Tamanට මද්රවී ලබා ගැනීම විතරයි ඔහුගේ ඒ කායන අරමුණ. ඒ අරමුණ කරා යන්න ඔවුන් නොකර කරන්න බැරි දෙයක් නෑ. එතකොට ඒ වගේ අය රංචුවක් ඉන්නකොට ඒ වගේ කෙනෙක් පොළඹවන එක ඉතාමත්ම ලේසි. එතකොට අපිට මේක පශ්චාත් මරණ පරීක්ෂණ අපිට මෙතන මේ ගුවන් විදුලි ඉඳන් කරන්න බැහැ. නමුත් අපිට පේන්න තියෙන කාරණේ තමයි මේ වගකීම විශාල ප්‍රමාණයක් යනවා ඉතා තදබදය සහිත හිරගෙවල් තියෙන එකට. තදබදය සහිත හිරගෙවල් තියෙන කාරණා දෙකක් තියෙනවා ලංකාවේ. වැරදි කරන අය හිරගෙවල් වලට යනවා වැඩි. ඒ වගේම තමයි හිරගෙදර කිව්වට සිරකාරයම විතරක් නෙමෙයි, සැකකරුවනුත් හිරගෙදර ඉන්නවා. ගමක කසිප්පු පෙරපු පුජ්‍යලයක උසාවියට ගියාම ඒ අර දඩිය ගෙවන්න බැරුණාම ඔහුත් ඉතින් හිරගෙදර ඉන්නවා. ඒ වගේ ඉතා කුඩා සුළු වැරදි කරපු අය ප්‍රමාණයකුත් සැක කරලා සැකකරුවන් ඔවුන් සාමාන්‍ය සමාජයේ හිටියට සමාජයට හිංසාවක් කරදරයක් නැති වුණත් ඔවුන් සැකකරුවන් විදියට රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා. එතකොට මේ කාරණා පිළිබඳව අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මීට වැඩිය අවධානය යොමු කරන්න ඕනේ. දැන් මහේස්ත්‍රාත්වරයෙකුට වුණත් ඔහුට තියෙන නීතියෙන් දීලා තියෙනවා ඔහුට මොහුව හිරගෙදර යවන්න පුළුවන්, කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයට යවන්න පුළුවන්, එහෙම නැත්නම් ඇප දෙන්නත් පුළුවන්. නමුත් මම දන්නේ නැහැ ඔවුන් ඇත්තටම හිරගෙදර තියෙන ඉඩ ප්‍රමාණය ගැන සැලකීමකට පත් වෙලාද මේ කටයුතු කරන්න කියලා. සාලිය
2: ඇත්තටම මෙහෙමයි, රංජිත්ගේ ප්‍රශ්නේ මේ හිරගෙවල් වල තියෙන සුබ සාධනේ. එහෙම නේද රංජිත්?
1: හිරගෙවල් වල ඉඩ මදි. කියන්නේ හිරගෙදරක් හදනකොට හිරගෙදරකට යම්කිසි ප්‍රමාණ අපි දන්නවනේ, ඉස්පිරිතාලයක් ඇදුවාම ඉස්පිරිතාලයක ඇඳන් තියෙනවා. ඒ ඇඳන් ප්‍රමාණයට විතරයි. ඕස්ට්‍රේලියාවේ නම් ඊට වඩා වැඩිපුර ඇඳන් වලට ලෙඩ්ඩු ගන්නෙම නැහැ. නමුත් ලංකාවේ ඉස්පිරිතාලයක වුණත් ඇඳන් ප්‍රමාණයට වඩා ලෙඩ්ඩු ඉන්නවා. ඉස්කෝලේක පන්ති කාමරයේ ළමයින්ට වඩා පන්ති කාමරේ ඉන්න ඕන ළමයින්ට වඩා වැඩිපුර ළමයි ඉන්නවා. ඒ වගේම හිරගෙදර හදලා තියෙන හිරකරුවන් 100කට නම් 200 ගාණක් හිරකරුවෝ ඉන්නවා. එතකොට ඊට අදාළ වෙන විදියට නිලධාරීන් නැහැ. කොහොම නිලධාරීන් හිටියත් බෑ උන්ව පාලනය කරන්න බෑ. ඉතා කුඩා ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. එතකොට හිරකරුවන් වැඩි වෙනවා නම් ඒ වැඩි වෙන ප්‍රමාණයට හිරගෙවල් තියෙනවා. රටක හිරගෙවල් වැඩි වෙන්න ඕන නැහැ, හිරගෙවල් අඩු වෙන්න ඕන. නමුත් හිරගෙවල් අඩු වෙන්න ඕන කරන ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ කියන එක තමයි මට තියෙන එක. නමුත් මේක ඉතා කුඩා කාලයකින් කරන්න බැරි දෙයක්. අපරාධ කියන එක අඩු වෙන්න ඕනේ, හිරගෙවල් අඩු වෙන්න. ඉතින් හිරගෙවල් අඩු වෙන්න, අපරාධ අඩු වෙන්න නම් ඒ පිළිබඳව තියෙන සංස්කෘතික පරිසරය පවා වෙනස් වෙන්න ඕන.
2: ඇත්ත. මම එතන ඉන්නවා. ඒ කියන්නේ හිරකරුවෝ අර මිනිස්සුයෝ කියලා කාලයක් ලොකු සටන් පාඩයක් ගියා. හිරකරුවොත් රටේ පුරවැසියෝ, මිනිස්සුන්ට වඩා රටේ පුරවැසියෝ. හිරකරුවෝ කියන්නේ රටේ පුරවැසියෝ. මේ පුරවැසියන්ගේ ඒ පුරවැසිභාවයේ තීරණය වෙන විවිධාකාර තියෙනවා. මේ පුරවැසියෙක් අපරාධයක් කරුවෙන් පස්සේ ඔහු සාමාන්‍ය පුරවැසියෙක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඔහු අපරාධකරුවෙක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා සිරගෙවල් වර්ගීකරණය කරන්න ඕනේ. මං හිතන විදිහට සාමාන්‍ය ප්‍රසිද්ධියක් උසුලන්නේ මීගමුව බන්ධනාගාරය සහ ඒත් එක්කම මහර බන්ධනාගාරය, ඒත් එක්කම මැගසින් බන්ධනාගාරය වගේ බන්ධනාගාර රිමාන්ඩ් සිරමැදිරි විදිහට තමයි ක්ලැසිෆයි වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒකේ සාමාන්‍ය හිරදඬුවම නියමුවෙච්ච හිරකාරයෝ පවා ඉන්නවා. නමුත් ඒ හිරකාරයෝ එතන රඳවන ප්‍රමාණය අඩුයි. ඉතින් මෙතන හිරකාරයෝ සාමාන්‍යයෙන් හිරගෙදරකට ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ හිරගෙදරකට සාමාන්‍ය පුරවැසියෙක් හිරගෙදරට ගියන් පස්සේ ඔහු එළියට එන්නේ විකෘති මිනිසෙක් වෙලා. ඒක නෙවෙයි සිද්ධ විය යුත්තේ. පාලකයෝ වර්තමාන රජය විශේෂයෙන් ජනතාවාදී රජයක් ඔවුන් සිරකරුවෝ සහ දඬුවම් ලැබපු අපරාධකරුවෝ අතර වෙනසක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක මං හිතනවා මෙතන සිද්ධ වෙලා නැහැ කියලා. ඒ කියන්නේ විශේෂයෙන් මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සහ සාමාන්‍ය සිරකරුවෝ අතර වෙනසක් අනිවාර්යෙන් රටේ කළ යුතුයි. මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිහෙක් ඊ මිනිස්සු සාමාන්‍ය සිරකරුවොත් එක්ක රඳවන එක බරපතල අපරාධයක්. ඒ කියන්නේ රටේ පුරවැසියෝ පුනරුත්ථාපනය කිරීම තමයි රිමාන්ඩ් සිරමැදිරියක මූලික අංගලක්ෂණය ලෝකෙ වෙන්නේ. ඒ පුරවැසියා කිසියම් මෝ විදිහට ඔහුගේ නිදහස සීමා කරනවා. නිදහස සීමා මායිම් වලට කොටු කරනවා. ඒතර ඔහු නිදහස හොයාගෙන ආයෙත් එළියට යනවා. නමුත් හිරගෙදරට ඉන්නේ යන මිනිස්සයා නිදහස නෙවෙයි හොයන්නේ. අපරාධ රාජ්‍ය. අපරාධ රාජ්‍යයක් හොයාගෙන තමයි එළියට එන්නේ. ඔහු සාමාන්‍ය රාජ්‍යයක් හොයාගෙන එළියට එන්නේ නැහැ. ඔහු බොහොම තාත්‍රාඩේක් මැරේක් පාරේ කරා තමයි එළියට එන්නේ. ඒක නෙවෙයි විය යුත්තේ. ඉතින් අන්න ඒක නිසා මේ සිදුවීමෙන් පස්සේ ශ්‍රී ලංකා රජය පාරේ කරා තමයි එළියට එන්නේ. ඒක නෙවෙයි විය යුත්තේ. ඉතින් අන්න ඒක නිසා මේ සිදුවීමෙන් පස්සේ ශ්‍රී ලංකා රජය හිරගේ

0: ඔහු කියනවා දැනට දාහතක් මැරලා ඉන්නවා නමුත් මම මේ පැය දෙකක් ඇතුළත Facebook බැලුවේ නෑ මේක 22ක් කියලා එක වාර්තාකාරයෙක් අහනවා හරිද ඒක ලැජ්ජාසගතම දේ තමයි මේ නීතිඥ හර්ෂ නානායක නීතිඥ කියන්නේ වොම් බුද්ධියක් ඔළුවක් මොලයක් බුද්ධියක් තියෙන මිනිහෙක් ඒ මිනිස්යාට තියෙන්න ඕනේ සාමාන්‍ය දැනුම මේ මිනිස්යා කියනවානේ දෙයිහාමුදුරනේ දැන් මට දැනට ආරංචිලා තියෙන විදිහට 17යි නමුත් අරයා 22ක් නේ මැරලා නේද කියලා කෙනෙකුට තාම මම පැය දෙකක් ඇතුළත සමාජ මාධ්‍ය බැලුවේ නැහැ කියලා. දෙයිහාමුදුරනේ මං හිතන්නේ මේක මං මට වැරදිලාද දන්නේ නැහැ මේක AI වලින් හදලාද දන්නේ නැහැ. එහෙම වුණා නම් බරපතල අපරාධයක්. ඒ දැන් සාමාන්‍යයෙන් අධිකරණ මැතිවරයායි සතුව තමයි අධිකරණ අමාත්‍යාංශය පවතින්නේ. අධිකරණ අමාත්‍යාංශයේ සතුව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු වෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමයි මේ මූලික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු විමර්ශනය කරන්නේ. මේ වගේ ඔපරේෂන් එකක් යන වෙලාවක එතුමා ඉන්න ඕනේ ඔපරේෂන් තියටර් එක. ඒ කියන්නේ මේ මේ මේ මේ මෙතන සාමය කඩ වෙලා තියෙනවා කැරල්ලක් ඇති වෙන්න යනවා කැරල්ල මඩ පැවැත්විය යුතුයි කැරල්ල මඩ පැවැත්විය යුතු ආකාරයේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න ඔපරේෂන් මැදිරියක ඉන්න ඕනේ මිනිස්සෙක් කියනවා මං තාම පැවිසි ඒක මං දන්නේ නැහැ දෙයනේ සමහරවිට මට වැරදිලා වෙන්න ඇති මේ AI වලින් විවිධ නිර්මාණ කරනවා මෙතුමා මං හිතනවා එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා එහෙම දෙයක් කිව්වේ නැත්තම් අනේ හොඳයි එහෙම නැත්තම් දෙයියන්ගේ පිහිටයි කියන එක තමයි කියන්න වෙන්නේ
1: ඔව් මම හිතන්නේ සාලිය ඒ වගේ බොළඳ කතාවක් කරන්න තරම් ඔහු මේ ඔව් නීතිඥයෙක් නේ කොහොමත්ම ඒ කියන්නේ ඔහු ප්‍රවෘත්ති ලබා ගන්නේ සමාජ මාධ්‍යයෙන් කියන එක සමාජගත වෙනවා කියන්නේ නම් ඉතාමත්ම සෝචනීය අවස්ථාවක් මම හිතන්නේ ඒක එහෙම වෙලා තියෙනවද කියලා මම නම් දැනුවත් නැහැ නමුත් ඔහු වගකීම බාර ගන්නවා කියලා කිව්වා නමුත් මේ වගකීම බාර ගන්නවා කියන වචනය ඇත්තම පොහුගේ කාලේ
0: පොඩක් අපි ඒක විකාශනය කරමු
2: සක් 25ක් වගේ තියෙන්නේ මට ෂුවර් නෑ මොකද පහුගිය පැය දෙකේ මං සෝෂල් මීඩියා බැලුවේ නෑ එහෙනම් මම දන්නෙත් මට එන තොරතුරු අනුව 15ක් 20ක් 25ක් වගේ තියෙන්නේ මට ෂුවර් නෑ මොකද පහුගිය පැය දෙකේ මං සෝෂල් මීඩියා බැලුවේ නෑ
0: ඇත්තටම වරක් දන්නේ සමා වෙනසන්නනේ මොකද AI විසින් මේ සමාජ ව්‍යුහයේ උඩුයටු කර කර කරමින් යන්නේ. ඒ தත්ත්වෙත් එක්ක මේ ගෞරවනීය ආරක්ෂක අධිකරණ ඇමතිවරයා එසේ නොකියාවි කියලා පූර්ව නිගමනයක් ලක්මීරේ ඉන්නවා.
1: නෑ සාලි එතන වෙන්නේ දැන් ඔය කියන කතාවල් මේ ඔහු කියන්නේ නැති මම පැය ගානකට කලින් සෝෂල් මීඩියා බැලුවේ නැහැ කියලා කියන්නේ නැති ගණන දන්නේ නැහැ කියන්නේ නැති මේ දෙක අතර බොහෝ දේවල් කියන්නේ නැති ඊට පස්සේ ඒ ටික ඔක්කොම නැතුව
0: නෑ ඒක නෙවෙයි වැඩේ රංජිත් සර් මේක නෙවෙයි වැඩේ එතුමා මේ අවස්ථාවේදී අඩුම තරමින් ෆෝන් එකකට සම්බන්ධ කරගන්න කිසිම නිකුත් බෑ මොකද එතුමාගේ අමාත්‍යාංශය මේක කැරල්ලක් කැරල්ලකදී එතුමා යන්න ඕනේ ඔපරේෂන් තියටර් එකට ඒ කියන්නේ එතන ඒ කට්ටිය දැන් අපි දන්නේ විදිහට කිසියම්මෝ කැරල්ලක් කිසියම්මෝ යුද්ධයක් කිසියම්මෝ හදීසි ආපදාවක් හදීසි අනතුරක් වෙනකොට සාමාන්‍ය ලෝක සිස්ටම් එක තමයි ඔපරේෂන් එකක් ඔපරේෂන් තියටරයක් හදනවා ඔපරේෂන් තියටරේ ඉන්නවා පොලිසියෙන් හමුදාවෙන් ඇතුළු ඒ කට්ටිය තමයි අන්තිම අවසාන තීන්දුව දෙන්නේ ඒ අවසාන තීන්දුව දෙනකොට ඒක ආරක්ෂ අධිකරණ ඇමතිවරයාගේ අනුමැතියෙන් තමයි ආරක්ෂ තීන්දුව යන්නේ. මොකද ඔහු තමයි ඒකේ අවසාන වක්කීම තීරක බලය ඔහුට තියෙනවා. තීරක වක්කීමත් ඔහුට යනවා. ඉතින් ඒක නිසා ඔහුගේ ජීවිතයත් පරත්ත අතර සටනක් මේක. ඉතින් ඒක නිසා මෙතනදී එහෙම කතා කරලා නැත්තම් ඇත්තනම ලාබාල මානසිකත්වයක් කියලා තමයි කියන්න වෙන්නේ. අවංකව
1: ඔව් අපේ ක්‍රියාවලිය ඇතුළතදී රජය කොහොම කටයුතු කරාද කියන එක ගැන හරිම වැටහිමක් නැහැ. නමුත් එක කාරණයක් පැහැදිලිව මම දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රබල YouTube වල වැඩ කරන අය කියනවා මේ ප්‍රවෘත්ති ලබා නොදීමම ගැටලුවක් අපිට ලැබෙන්නේ නැති වුණාම දූෂමාන ආරංචි යනවා. ඒක නිසා මේ ප්‍රවෘත්ති ලැබෙන්න ඕන කියලා ඒ ප්‍රවෘත්ති ලබා දෙන එක ඇමතිතුවරයාම කරන්න ඕන කියලා කතාවක් නෑ. ඇමතිවරයා ඇතෙන්ට එන්නත් ඕන නෑ. ඇත්තටම සමාජ ඒ වගේම ප්‍රවෘත්ති විශේෂයෙන්ම ගුවන් විදුලි රූපවාහිනී යූටියුබ් ඒ නාලිකාවල වැඩ කරන අය ඇමතිවරයා වට කරගන්නම ඕන නැහැ. නමුත් මේ ප්‍රවෘත්ති ලැබෙන්න ඕන ආකාරයක් තියෙනවා. නැත්තම් දූෂමාන ආරංචි යනවා. මම මුලින් කියන්න හැදුවේ මේ ඔහු ඔහු කියපු කතාව මට නම් විශ්වාසයි ඒ කතාවේ කෑලි කෑලි ටික අමුණලා තමයි ඔය මේ Facebook එකේ හරි ගස්සන්නේ එහෙම හැදුවෙන් පස්සේ කෑලි අමුණලා හැදුවට පස්සේ ඉතින් අමුතුම කතාවක් තමයි හැදෙන්නේ ඉතින් ඒක නිසා අපි සමාජ මාධ්‍ය වල ඔය විශේෂයෙන්ම මේ Facebook එකේ තියෙන දේවල් ඒ විදිහටම විශ්වාස කරන්න ඕනේ නැහැ නමුත් මට ඇත්තටම ප්‍රශ්න

ඕන වගකීම බාර ගන්නවා කියන එක එතනින් එහාට පේන්න ඕන. නැත්තම් ඒක වචනයක් විතරක් වෙනවනේ. දැන් වගකීම් බාර අරගෙන දැන් මෙතන මේ මරණවල වගකීමක් තියෙනවා. මේ විනාශය පිළිබඳ වගකීමක් තියෙනවා. මේක වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ වගකීමක් තියෙනවා. එතකොට මේ වගකීම් ටික අරගත්තට පස්සේ එතනින් එහාට මොකද්ද වෙන්නේ? වගකීම බාර ගන්නවා කියලා කියන්න පුළුවන්. දැන් අපි මේ ගුවන් විදුලිය කරගෙන යනවා. එතකොට පොඩි පොඩි අඩුපාඩු වුණාම අපි කියනවා අපි තමයි ඒ වගකීම අපි බාර ගන්නවා. ඒ වගකීම අපේ. අපි මේක හරියට කරගෙන යන්න ඕන. එතකොට කරන්න බැරුණාම සමා වෙන්න වගකීම බාර ගන්නවා. ඒ වගේම තමයි ඒ අඩුපාඩු ඉදිරියේදී නොවෙන්න අපි වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක තමයි අපි කරන්න යන ක්‍රමය. නමුත් මේ වගේ වෙලාවකදී වගකීම බාර ගත්තාම ඒකෙන් එහාට මොනවද වෙන්නේ කියන එක ගැන මට එහෙම පැහැදිලි කමක් නැහැ. අපි ඉදිරිය ගැන බලාගෙන ඉඳිමු. කොහොමනත් මේ ගමේ සිද්ධිය ගැන අපිට විවිධ විදියට කතා කරන්න පුළුවන්. අපි ඉදිරියටත් මේ ගැන තව ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

0: අද ඉතා සරල නමුත් ගැඹුරු ප්‍රශ්නයක් අහන්න කැමති. මිනිසා මුලින්ම ඉගෙන ගත්තේ මොකක්ද? අංකද නැත්නම් අකුරුද? ගොඩක් අය කියාවි අකුරු ලියන්න ඉගෙන ගත්තාට පස්සේ තමයි අංකත් ලියන්න ඇත්තේ. නමුත් ඉතිහාසය කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. අපි මීට අවුරුදු දහස් ගණනකට පෙර කාලයකට යමු. ගොවියෙක් Tamanගේ බැටළුවන් ගණන් කරනවා. වෙලෙන්දෙක් ධාන්‍ය මලු ගණන් කරනවා. රජෙක් බදු එකතු කරනවා. ඒ හැම කෙනෙකුටම එක ප්‍රශ්නයක් තිබුණා. කීයක් තියෙනවද? එදා අකුරු තිබුණේ නැහැ. කවියක් ලියන්න බෑ. කතාවක් ලියන්න බෑ. නමුත් ගණන් කරන්න ඕනෑකම හැමතැනම තිබුණා. ඒ නිසා ගල්කැට, ලී කැබලි, ඇටකටු මත ඉරි ඇඳලා ගණන් තබන්න මිනිසා පුරුදු වුණා. ඒ කියන්නේ අංක පිළිබඳ හැකියාව. අද අපි කියන නිව්වෙරසි. ලිවීමත්ත කලින් බිහි වුණා කියලායි ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ. ඊට පස්සේ තමයි තවත් ප්‍රශ්නයක් ඇති වුණේ. මේ බදු කාගේද? මේ බදු ගෙව්වේ කවුද?
1: මේ ගබඩාවේ මොනවද තියෙන්නේ? එතකොට ගණන් විතරක් මදි වුණා. වචනත් ඕනෑ වුණා. එතනින් තමයි ලෝකයේ මුල්ම ලිවීමේ ක්‍රම බිහි වුණේ. ඊටමත් පුදුම කාරණේ තමයි ලෝකයේ මුල්ම ලේඛන කවි හෝ නවකතා නොවේ. ඒවා වෙළඳ වාර්තා, බදු වාර්තා, ගබඩාලයිස්තු සහ ගිනුම් පොත. ඉතින් අද අහපු ප්‍රශ්නයට උත්තරය මොකක්ද?
0: මිනිසා මුලින්ම ගණන් කරන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ගණන් ලියා තබන්න අකුරු නිර්මාණය කළා. අද පාසල්වලත් අපි දරුවන්ට මූලික කුසලතා දෙකක් උගන්වනවා. එකක් සාක්ෂරතාව. කියවීම, ලිවීම, අදහස් හුවමාරු කිරීම. අනෙක සංඛ්‍යා දැනුම. ගණන් කිරීම, තර්ක කිරීම, ගැටලු විසඳීම.
2: මේ දෙකෙන් එකක්වත් නැතිනම් සම්පූර්ණ අධ්‍යාපනයක් නැහැ. ඉතින් අද ඔබ ගෙදරදී, කාර්යාලයේදී නැත්නම් දරුවන් සමග මේ ප්‍රශ්නය අහලා බලන්න. ඔයා හිතන්නේ මුලින්ම ආවේ අංකද අකුරුද? සමහර විට ඔබට ලැබෙන පිළිතුරු ඔබව පුදුම කරાવી. ඒ වගේම ඉතිහාසයේ අපූරු ගමනක් යන අලුත් සංවාදයක් ආරම්භ කරાવી.
0: අදට මගෙන් සමුගන්න කලින් මේ අදහසක් මතක් කරලා යන්න කැමතියි. අංක මිනිසාට ගණන් කරන්න උගන්වා දුන්නා. අකුරු මිනිසාට ලෝකයට කතා කරන්න උගන්වා දුන්නා. ඔබ සැමට ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් මාතෘකාවකින් හමු වෙමු.
3: සාලිය අංකද වචනද ගණිත මට ඉතින් ওই දෙකම මගේ ගාව තියෙනවා. දැන් මේ රේඩියෝ එකට ඇවිල්ලා ඉතින් වචන පාවිච්චි කරනවා, මගේ රස්සාව ඉතින් අංක පාවිච්චි කිරීම. ඒකට ওই දෙකම මම කරනවා. සාලියත් එහෙමයි. ඉතින් ගණන් තියෙනවනේ.
4: ඔව්නේ. ගණන් තියෙනවා. ඇත්තටම ඉස්සෙල්ලාම බලන්නේ අපි ගණන් ඉලක්කම්. බැංකුවකට ගියත් ඉලක්කම් ටික බලන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි Facebook එක හරි දිහා බලන්නේ. ඉස්සෙල්ලාම කරන ජොබ් එක තමයි ඕක. ඉතින් ඇත්තටම එකතු කිරීම තමයි මම හිතන විදිහට මේ මගේ නම් ජීවිතේ මම ඉගෙනගත්තේ පුංචි කාලේ ඉඳන් ඉස්සෙල්ලාම එකතු කරන්න. ඊට පස්සේ තමයි කියවන්නේ. මම හිතනවා ඒක හරි කියලා. නමුත් මෙතන ඉන්නවා ගුරුවරයෙක්. මේ ගුරුවරයාගෙන් ඉස්සෙල්ලා උත්තරේ හවු මේ අපි වගේ මේ ගණන් සම්බන්ධයේ දැක්මක් නැහැ, මහ ලොකු දැක්මක් අපිට නැහැ. අපිට තියෙන එකතු කරන්නම් පුළුවන්. හොඳට වරදින්නේ නැතුව අපි ගුරුවරයාගෙන් ප්‍රශ්නෙට උත්තරේ පටන් ගමු.
3: ඔව්, දැන් මෙහෙමයි. එකතු කරනවා කියනකොට දැන් අපිට දෙවිදියකටනේ. අපි ඉලක්කම් තියනවා, සංඛ්‍යා තියනවා. ඉලක්කම් වලින් සංඛ්‍යා හදනවා, ඊට පස්සේ ඒවා එකතු කරනවා. නමුත් අපි ජීවිතේට එකතු කරගන්නේ ওই සංඛ්‍යා නෙමෙයිනේ. සමහරු නම් සංඛ්‍යා එකතු කර ගැනීමම තමයි ජීවිතය කියලා හිතන්නේ. ඒ ගමන ඒක නිසාවෙන් ඒ විදියට ගමන් කරපු අය තමයි මේ කෙලවරක් නැතුව තමන්ගේ බැංකු ගිණින් වල තියෙන ඉලක්කම වැඩි කරගෙන යනවා. ඇති වෙන්නේ නැහැ. හොරකම් කරලා එකතු කරනවා, අර විදියට එකතු කරනවා, මේ විදියට එකතු කරනවා. කොහොම හරි ඒකට සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැම දෙයකටම සීමාවක් තියෙනවා. ගණිතය හරි අපූර්ව විෂයක්. ඒ අතින් බැලුවාම මේ සීමාව කියන එක මේ ඊටාම හොඳ සංකල්පයක්. ඒක ටිකක් ගැඹුරු සංකල්පයක්. නමුත් මං හිතන්නේ කවුරුත් ඉගෙන ගන්න ඕන. ගණිතය තියෙන සීමාව කියලා එකක්. එතනින් එහාට යන්න බෑ. කියන්නේ සමහර දේවල් බොහෝ ඈතට යන්න පුළුවන්. නමුත් සමහර දේවල් අපි ඒවට කියනවා මේ ෆන්ක්ෂන්ස් කියලා, ශ්‍රිත කියලා කියන ගණිතයේදී. ඒවට සීමාවක් තියෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒවා එතන නවත්තිනවා එක එක දේවල්. ඒකට අපේ ජීවිතත් එහෙම තමයි. ජීවිතේ මේ කාලයත් ඉතින් අනන්තයටම යන්නේ නැහැ. අපිට නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලය තුලදී අපි එකතු කර අපිට කියලා අපි එකතු කරගන්න ඕන දේවල් අතර මමනං හිතන්නේ මිනිස්සු සමාජයේ වටපිටාව යාළුව මිත්‍රයෝ මේ එකතු කර ගැනීම තමයි වැදගත් මේක තමයි සුන්දර අපිට යාළු සුන්දර යාළුවෝ ඉන්නවා සුන්දර මිත්‍රයෝ ඉන්නවා ඉතින් ඒවා මේ මිල කරන්න බෑ අවශ්‍ය වෙලාවෙදී ඕන් ප්‍රයෝජනවත් වෙනවා ඒ කියන්නේ මුදලින් කරන්නේ නැති ප්‍රයෝජන වැදගත් දේවල් උන් කරනවා ඉතින් මට මෙහෙම කියනකොට මේ මෙතන ළඟ ඉන්න නිසා වෙන නිසා නෙමෙයි සාලියත් එහෙමයි මට හිතා ගන්න බැරි දුෂ්කරම අවස්ථාවේදී තාමත් ප්‍රබල විදියට උදව් කරපු යා මිත්‍රෙක් ඉතින් ඒ සාලියගේ සාලිය මේ අද පොඩ්ඩක් අසනීපෙනුත් ඉන්නේ මෙතන ඒ වුණාට ඉතින් එහෙමයි ඒ ඒ ඒ ඒවා අර මිත්‍රයෝ එකතු කරගත්තාම ලැබෙන ප්‍රතිලාභ සල්ලි එකතු කරාට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ සල්ලි නෙමෙයි එතකොට මේ යාළුකම හැම වෙලාවෙම හොඳයි එතකොට මිත්‍රයෝ අපිට වෙනවා දැන් ගණිතයේදී අපි එකතු කරනවා කියලා කියන්නේ නිකන් ඉලක්කම් ටිකක් එකතු කරන් යනවා කියන එකනේ මේ කතාවේ ඉතුරු ටික මේ මේ ජගතුත් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා අපිට ජගතු නැති දවසෙම තමයි මේ කතාවේ ඉතුරු ටික ගන්න වෙන්නේ දැන් මේවා මේ පරිණාමය වෙලානේ තියෙන්නේ දැන් මේ වචන දැන් වචන කාලෙන් කාලෙට වෙනස් වෙලා එනවා ඉතින් වෙනස් වෙලා එනකොට ඉලක්කනුත් එහෙමයි සංඛ්‍යාත් එහෙමයි ඒ වගේ විශේෂ ශාස්ත්‍රය ඒකට ඉගෙන ගන්න තියෙන ශාස්ත්‍ර ගොඩක් වෙනස් පොඩි කාලෙදී ඉලක්කම් එකතු කරන්න අඩු කරන්න වැඩි කරන්න ඉගෙන ගත්තට ගණිතය කියන්නේ මහ විශාල ශාස්ත්‍රයක් ඒකේ බොහොම පැතිවලට විහිදලා තියෙනවා එතකොට භාෂාවත් එහෙමයි විශාල ශාස්ත්‍රයකට භාෂාවත් විහිදලා තියෙනවා සමහර වචන පිළිබඳව මේ අපි කාලෙන් කාලයට ඒ වචන පාවිච්චි කරපු විදිහේ තේරුම වෙනස් දැන් අපි පොඩි කාලේදී තිබුණේ නැති වචනයක් පහුගේ අපි කුඩා කාලේදී ආව කොට උඩ කියලා කොට උඩ කිව්වහම මේකේ අර්ථයක් ගම්මේ වෙනවා හැබැයි ඇත්තටම ඔය කොට උඩ කියන වචනේ හැදුනේ වාහන වල රෝද ගැලෙව්වහම ලංකාවේ ඒක අර ජැක්ස් නැති නිසා කොටන් තියලා කොට උඩ තමයි තියෙන්නේ. කොට උඩ තියපු වාහනේ අරගෙන යන්න බෑ. එතකොට ෆිනෑන්ස් කම්පැනි වලින් වාහනයක් අරගෙන යන්න එනකොට වාහනේ අයිතිකාරය කරන්නේ රෝද ටික ගලවලා කොට උඩ තියනවා. ඉතින් වාහනේ කොට උඩ ගෙනියන්න විදියක් නැහැ. ඉතින් ඔයගේ වචන තියෙනවා. ඒ සමහර වචන තියෙනවා අපි පාවිච්චි කරාට ඒක හරි වචන නෙමෙයි. ජගත් ඉතින් මේක නිරන්තරයෙන්ම අපි නිවැරදි කරන්න උත්සාහ කරනවා. ප්‍රවණතාවය ප්‍රවණතාවයන් එහෙම කියන්න එපා ප්‍රවණතාව කියලා කියන්න කියලා ජගත් නිතරම කියන අපි වරද්දනවා ඉතින් ඒ වුණාට එහෙම තමයි මට ස්කෝලේදී මතකයි අපේ සිංහල ගුරුතුමිය තොරන් කියලා ලියන්න දෙන්නෙම නැහැ තොරණ ඒක තොරණ බහුවචනයක් තොරණම තමයි තොරන් කියලා ගන්න එහෙනම් අපි එදිනෙදා භාවිතා කරනකොට කතා කරනකොට තොරන් කියලා කියනවා තොරණ කිව්වොත් එකක් වගේ තොරන් කිව්වොත් ගොඩක් වගේ තමයි අපිට තේරෙන්නේ ඉතින් කාලයක් යනකොට ඉතින් ඒවා වෙනස් වෙලා යනවා ඉතින් ඒ තේරුම අපිට ඒ විදිහටම ලැබෙන්නේ නැහැ ඉතින් වචන භාවිතයේදී වචන ඉගෙන ගැනීමෙදිත් ඒ වගේ තමයි මට පොඩි රස කතාවකුත් තියෙනවා ඒකත් කියලාම මේ වචන ගැන කතා කරන්නේ මේක මගේ පාසල් කාලයේ අත්දැකීමක් අපි සිංහල ගුරුතුමිය ඇත්තටම මට සිංහල කියලා කිව්වම මතක් වෙන්නේ එකම එක ගුරුවරියක් විතරයි අය මගේ 9 10 කියන්නේ අපස සාමාන්‍ය පෙළ පන්තිවල හිටපු ගුරුවරිය ඇය තමයි සිංහල හරියටම ඉගැන්වුවේ අනිත් ගුරුවරු මොනවයි ඉගැන්වුවද කියලා මට හිතා ගන්නවත් බෑ අනිත් පන්තිවලදී ඇය පන්තියට එන හැම දවසකම මේ වචන කීපයක් අරගෙන එනවා අරගෙන ඇවිල්ලා වාක්‍ය ලියන්න ඕන දැන් එක දවසක් අරගෙන ආපු වචනය තමයි මූලෝත්පාටනය මුලින් ගලවා දැමීම ඒකමත් කිව්වා ඉතින් මගේ ළඟ හිටියේ පොඩක් මේ විහිළු කරන යාළුවෙක් හිටියා ඉතින් ඔහු ඒක වාක්‍ය ලියලා අපිට නිකන් ඉන්න බෑ ඒ ගුරුවරයාට ඇහෙන්න කියන්නත් ඕනේ ඉතින් එක එක්කෙනාගෙන් අහන මොකද්ද ලිව්වා වාක්‍ය කියලා ඉතින් මගේ යාළුවා ලියලා තිබුණා මම තුත්තිරි ගසක් මූලෝත්පාටනය කළෙමි කියලා හරිනේ ඉතින් වාක්‍ය තුත්තිරි ගසක් ඉතින් ගුරුවරයා නිකන් හිටියේ නෑ එක ගහක් විතරක් එක තුස්තිරි ගසක් විතරක් මූලෝත්පාදනය කළා හරියන්නේ නැහැ පියතිල එක අර එළිය ගොඩක් තියෙනවා ඒක නිසා ගිහිල්ලා 100ක් මූලෝත්පාදනය කරලා එන්න කියලා එළියට දැම්මා එහෙම තමයි ගුරුවරු ගුරුවරු හරි මේ නිර්මාණශීලී අතින් බැලුවාම
4: ඉතින් ඇත්තටම මේ බොහොම ලස්සන කතාවක් එක
3: ඒ වගේ තමයි අපි එතකොට අපිට බොහොම දැන් මට අදට මතක තීටන ඒ වචන ඉතින් ඒ විදිහට ඈ තමයි ඉතින් අපිට වචනේ ගන්නේ ඉතින් ගණිතය ගන්න පුතේ වගේ ගුරුවරු ඉන්න අපි වෙන දවසක ඔවුන් ගැනත් කතා කරමු ඉතින් ගීතයකට ගිහිල්ලාම ඊටු ටික ගැන කතා කරමු

0: රොබට් නොක්ස් ලංකා ආණ්ඩුවේ ලංකාවේ රජුරුවන්ගේ හිරකාරයෙක් හිරකාරයෙක් විදිහට බොහෝ කාලයක් හිටියා ලංකාවේ ඉඳලා පොතක් ලිව්වා ඒ පොත සිංහලට පරිවර්තනය වෙලා තිනවා එදා හෙළදිව කියලා ඉතින් මේකේ රොබට් නොක්ස් කියලා තියෙනවා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මඩ සෝදාගත් පසු ගොවියා රජකමට සුදුසුයි කියලා රොබට් නොක්ස් ඒ විදිහට පොතේ කියලා තියෙනවා කියලා තමයි හැමෝම හිතන් ඉන්නේ නමුත් එහෙම නෙමෙයි ඔහු කියලා තියෙන්නේ දැන් මේ මේක ගැන දැනගත්තාම මේ ටිකක් වැඩිපුර දැනගෙන මේක එහෙම නෙමෙයි කියලා කිව්වහම මිනිසුන්ට ටිකක් කේන්ති යනවා මොකද මිනිස්සු විශ්වාස කරන්නේ මඩ හොදගත්තාම ගොවිය රජ වෙන්න පුළුවන් කියලා රොබර්ට් නොක්ස් කිව්වා කියලා රොබර්ට් නොක්ස් ඇත්තටම කියලා තියෙන්නේ යම්කිසි ප්‍රදේශ කීපයක ගොවියෝ ඒ අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ට මඩ හොදගෙන ගියාම රජකම කරන්න පුළුවන් කියලා ඉවරලා එතකොට බොහොම පැහැදිලිවම රොබර්ට් නොක්ස් කියන්නේ මේ ගොවියෝ මඩ හොදගත්තාම රජ වෙන්න පුළුවන් කිව්වා කියලා ඒ ගොවියෝ හිතාගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ ඒ අයට පුළුවන් රජ වෙන්න කියලා මොකද ඒ රජ වෙන්න ඕන කරන රොබර්ට් නොක්ස්ගේ ඉංග්‍රීසි පොතේ නම් තියෙන්නේ වෙන විදිහයකට නමුත් අපි පස්සේ තේරුම් ගත විදිහට ඒ අර යම්කිසි කුල ભેදේ අනුව යම්කිසි කුල වර්ගවලට අයිති අයට විතරයි ඔයතෙන්ට යන්න පුළුවන්. ඉතින් ඒ අයට ඒ අය ඉහළ කුලේ රදල ලේ තියෙන නිසා ඔවුන්ට යන්න පුළුවන් කියලා ඔවුන් හිතාගෙන ඉන්නවා කියන එක තමයි එතන කියලා තියෙන්නේ. ඉතින් මේ කතාව මේ පහුගිය දවස්වල මේ නලින්ද ජාතිස්ස කිව්වහම මේක ඔහු රදලේ කතාවක් කිව්වා කියලා තමයි තේරුම් ගන්න හදන්න. නමුත් ඇත්ත කිව්වහම ඇත්ත ඇත්ත විදිහට තේරුම් ගන්නත් ඕන. නමුත් ගොවියාගේ ප්‍රශ්නේ ඕක නෙමේ. මඩ හොදෙනගෙන ගිහිලා රජ වෙන්න ඕන කියන එක නෙමේ ගොවියාට තියෙන ඇත්තටම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ගොවියා සහ පාරිභෝගිකයා අතර තියෙන ගැටලුව. දැන් අපි කඩේට ගියාම හාල් අපිට අඩුවට ගන්න ඕන. ගොවියා වී නිෂ්පාදනය කරනවා. ගොවියට ඕනේ මේ වී නිෂ්පාදනය වැඩිපුර වැඩි මිලකට විකුණන්න. එතකොට මේ දෙකම එකට වෙන්න බෑනේ. වී වලට වැඩිපුර මිලක් දෙනවා නම් හාල් මිලත් වැඩි වෙන්න ඕනේ. හාල් මිල වැඩි වෙනකොට සාමාන්‍ය පාරිභෝගිකයාට ගැටලුවක් වෙනවා. එතකොට වී වලට වැඩි මිලක් දෙන එකට වඩා එහෙන් ගියපු මේ අපේ කෘෂිකාර්මයේ ගැටලුවක් තියෙනවා. එතකොට මේ සම්ප්‍රදායනුකූලව අපි කරන මේ වී නිෂ්පාදනය මීට වඩා වැඩි කරගන්න ක්‍රම තියෙන්න ඕන. මම කෘෂිකර්මය ගැන ඒ විදිහටම දන්නේ නැහැ. නමුත් ලෝකයේ අනිත් සංඛ්‍යාලේඛනත් එක බැලුවහම ලංකාවේ වී නිෂ්පාදනයට ඒ ඔවුන් ගත කරන කාලය යොදන පිරිවැය දිහා බැලුවහම ඒ ප්‍රතිලාභ මදි. යම්කිසි කාලයකදී ලංකාවට යෝජනා කරලා තිබුණා ඔහොම කරන්නේ නැතුව පිටරටින් වී ගෙන්නන එක හාල් ගෙන්නන එක ඊට වඩා ලාභයි කියලා තිබුණා. ඒ කරන වියදම සහ කාලය සහ ඒක සඳහා යට කරලා තියෙන ඉඩම් ප්‍රමාණය අනුව. එතකොට යම්කිසි විදියකට ලංකාවේ මේ ගොවි පරීක්ෂණ පුහුණු කිරීම ආයතනයක් තියෙනවා. උන් පරීක්ෂණ කරලා මීට වඩා පරීක්ෂණ කරලා ඇත්තටම ඒ ඵලදා වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. නමුත් ඊට වඩා ක්‍රමවත්ම මේ කාර්ය සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ එක එක ගොවියෝ වෙන වෙනම තමන්ගේ කුඹුරු කරගන්නේ නැතුව කුඹුරු ටික ඔක්කොම එක විදියට වැඩ කරන්න පුළුවන් නවීන තාක්ෂණය යොදාගෙන. ඒ වගේ අස්වැන්න වැඩි කරගන්න වැඩපිළිවෙලකට යන්න ඕනේ. නැත්නම් මේ ගොවියගේ ගැටලුව ඒ විදියටම තියෙනවා සාලිය. මොකද
1: ඇත්තරම මෙහෙමයි, කිසියම් මෝ රටක සම්ප්‍රදායික වගාවන් තියෙනවා. මේ සම්ප්‍රදායික වගාවන් කියන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය තුල සම්ප්‍රදායෙන්ම ශ්‍රී ලංකාව කෘෂිකාර්මික අපනයන බිහිකරන්න බිහිවෙච්ච රටක්. මේ රටේ දූපතක් වුණාට මේ රට හරි පොඩි රටක්. මේ රටේ තියෙන ජනගහනයට සාපේක්ෂව රටේ විශාල බිම් ප්‍රමාණයක් නිර්පරාධී නාස්ති කිරීම ගැටලුවක්. එතකොට අපිට කියන්න පුළුවන් නිදහස් වෙළඳ කලාපවල ශ්‍රමය තුට්ටුවට විකුණන එකත් අපරාධයක්. ඒකත් අපිට නවත්තලා දාලා වෙන දෙයකට අපි යන්නේ නැවනම් ඊට වඩා හොඳයි කියන එක අපිට යෝජනා කරන්න පුළුවන්. නමුත් ඒක රටේ සම්ප්‍රදාය සහ ජනතාවගේ පරම්පරාගත ආදායම් මාර්ග ආදායම් රටාවත් එක්ක රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම තමා රටේ සමස්ත වාක්‍ය. මේ කළමනාකරණය කිරීම සහ නවීකරණය කිරීම, මේ දෙක තමයි රාජ්‍යයක් කළ යුත්තේ. රාජ්‍ය එහෙම නැතුව රාජ්‍ය විවිධ උපක්‍රම විවිධ මතවාද මුදාහැරලා ප්‍රශ්නෙන් ගැලවෙන එක නෙවෙයි රාජ්‍ය පාලකයන්ගේ යුතුකම වාක්‍යම් විය යුත්තේ. ඉතින් ඒකෙදි දැන් අපි කුණුහාරපයක් කතා කරනකොට ඒ වචනේ අපේ තියෙන අපි ඉන්නේ ප්‍රදේශයේ ඉන්නේ තැන ඉන්නේ ආකාරය ඉන්නේ සිදුවීමත් එක්ක සිදුවීමත් එක්ක අපට අපේ කටහඬ ස්වරූපය ඒවත් එක්ක ඒකේ තියෙන මේ මේ මේ තීරුව මිනිසුන්ට විවිධාකාර වෙන්න පුළුවන්. අපි විහිළුවට කුණුහරුප කියනවා. එහෙම නැතුව අපි කිසියම් මො තැනක බොහොම හැඟීම් බරව දෙයක් කියපුවම ඒකේ ඒකේ තීරුම ජනතාවට දැනෙනවා වැඩි. ඉතින් මේ හාල් ප්‍රශ්නේ දේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා කරන ලද කතාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක ඒක කතා කළ යුතු දෙයක්. එහෙම නැතුව මේ ඒක අර අර අපේ රංජිත් සර් කිව්වා වගේ ඒක ගැන නිර්කේසියම් මො විදිහකට සාහිත්‍ය සංවාදයකට හරි කිසියම් මො තැනකට ගිහිල්ලා ඒ ගැන අර්ථකථනයක් දෙනවා නම් ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ මට තේරෙන්නේ නැහැ. මේ වගේ හැඟීම් බර, මේ වගේ අනර්ථාන්ත්‍රිකව රටේ නායකයෝ කටයුතු කළ යුතු නැහැ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විතරයි මේ මගේ මතවාදයන් සහ සංකල්පයන් සහ අත්දැකීම් මත කියන්නේ. අනුර කුමාර තමයි තනේ විදිහට බෙරේ ගහන්නේ, තනේ විදිහට හඬ උච්චාරණයේ ශක්තිය වෙනස් කරන්නේ. අනුර කුමාර විතරයි රටේ ජනතාවට වැදගත් වෙන වැඩක් වෙන දෙයක් රටේ ජනතාවට අවශ්‍ය ආකාරයට අවශ්‍ය ශෛලියෙන් අවශ්‍ය වචන තරංග වලින් කතා කරන එකම නායකයා. ඉතින් එතුමාව සාමාන්‍ය වෙන්නේ අනුකරණය කිරීමනේ. අනුකරණය කරන්න රටේ අනික් කැබිනට් අමතුරුන්ට බැරි නම් තේරුමක් නැහැ. මොකද අනුරව අනුකරණය කළා රටේ සමස්ත තරුණයෝ. පොකට් දෙකේ ෂර්ට් එක අඳින්න පටන් ගත්තා, කලිසම අඳින්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒ අනුරගේ සංකල්පයන් සහ මතවාද වලට තියෙන ජනතාවයි කැමැත්ත. ඒක රටේ ඇමතිවරු ඒක තේරුම් හද ගැස්ම, ජනතාවගේ හද ගැස්මේ රටාව, හද ගැස්මේ රිද්මය, මේවා තේරුම් අරන් අපි කියනවා ඩුයින් රෝම ඇස රෝමන් ඩූ කියලා. රෝමෙට කියන රෝමෝරු වගේ ඉන්න ඕනේ. මේ පාලන තන්ත්‍රයේ ජනතාවාදී රාජ්‍යයක්, ජනතාවාදී පාලන ක්‍රමයක්, ජනතාව හාත්පසින්ම වෙනස් වෙච්ච පාලන ක්‍රමයක් බලාපොරොත්තු වෙන්නේ ඒකට හැඩගැහෙන්න, ඒකට අනුරූපී වෙන්න වර්තමාන පාලකයෝ සූදානම් වෙනවා. හැර ඒ පාලකයා අර පරණ පාලකයා වගේ එදා වේල බයිලා ගහන්න පටන් ගත්තොත් මේක අම්මූ පිස්සන් කොටුවක්, අම්මූ විහිළුකාරයෙන්ගේ මඩුවක් කරනවා. මේක ඉතින් මාධ්‍ය විදිහට අපි මේ යකා මෙහෙම කිව්වා කියලා මේ යකාව සුද්ධ කරන එක නෙමෙයි අපි කළ යුත්තේ. මේ යකාගේ වචනවල සත්‍ය තේරුම මිනිස්සුන්ට කියලා දෙන ගමන්ම මේ මිනිස්සු මේ තැනේ විදිහට ඇනේ ගහන්න දන්නේ නැහැ කියන එකත් අපි කතා කළ යුතුයි. එහෙම නේද රංජිත්?
0: ඔව්, ඇත්තටම දැන් මේ ගොවියාගේ ප්‍රශ්නය ගොවියන්ට තේරෙන විදිහට කතා කරන්න ඕන. ඒක වෙන වෙන විදිහවලට කතා කරලා හරියන්නේ නැහැ. ගොවියාගේ ප්‍රශ්නය පාරිභෝගිකයාගේ ප්‍රශ්නය දෙක එකට එකතු කරලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමත් ලංකාව තාලිය කිව්වා වගේ කෘෂිකාර්මික රටක්, ගොවියෝ ගොවිතැන් කරන්නේ ඇත්තටම ඒක ඔවුන් ආඩම්බරයෙන් කරන දෙයක්. ඒකේ ඒක ඔවුන්ගේ සස්ත්‍රීක භවයේ ලක්ෂණයක්. ඒක නිසා ඔවුන්ව වෙනස් කරන්න, ඒ සංස්කෘතික වෙනස කරන්න එහෙම ලේසියෙන් බෑ. ඔවුන් ඒකෙන් මුදවන්නත් බෑ. ඒක නිසා ඒකත් එක්ක අනුගත වෙරලා අපිට සුදුසු ක්‍රමයකට අපි ගමන් කරන්න ඕන.
2: ඔව්, අපි on your local station 88.6 Plenty Valley FM, the world at night. ඔස්ට්‍රේලියාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
3: සතියේ සෑම අඟහ

0: මීගමුව බන්ධනාගාරී ඇතිවූ ගැටුමින් බන්ධනාකාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මේ අම පිළිබඳව කම්පනයට පත්ව ඇති බවත් එම සිදුවීමට අදාළව වගකීම විශේෂභාර අමාත්‍යවරයා ලෙස තමන් බාරගන්නා බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
1: අපි විශාල වශයෙන් කම්පනයකට ලක් වෙලා ඉන්නවා. විශාල කනගාටුවක් කම්පනයක් තිබෙනවා. මොකද රැඳවියෝ මේ ගිහිල්ලා තියෙනවා. කාර්ය මණ්ඩලය මේ ගිහිල්ලා තිබෙනවා. ඒක රැඳවියෝද කාර්ය මණ්ඩලයද කියන එක නෙමෙයි අපේ තියෙන ප්‍රශ්නේ. එතන මනුස්ස ජීවිත නැති වෙච්ච එක පිළිබඳව බලවත් කම්පනයක් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම ඒ මිය ගිය අයගේ පවුල්වල කට්ටියට බලවත් ශෝකය සහ කනගාටුව ඉස්සෙල්ලම ප්‍රකාශ කරන්නට ඕන කාටවත් අපි වරද පවරන්න හෝ එහෙම කරනව නෙමෙයි මේක ඇත්තටම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ බාරේ තියෙන ආයතන එකයි මේක වෙන්නේ ඒ නිසා ඒ වගකීම මට ඒ ආකාරයෙන්ම බාර ගන්න වෙනවා වෙඩි වැදිලා තිබෙනවා බන්දරගන්න නිලධාරීන්ට එතකොට ඔවුන්ගේ අතට එහා පැත්තට කොහොම ආයුධ ගියාද කොහොමද ගියේ දැන් මේව තමයි මහත්මයාට හොයන්න තියෙන්නේ මොකද මට වගකීමක් තියෙනවා මේ සියලුම රැඳවියන්ට සහ මගේ බන්දරාගාරයේ වැඩ කළ නිලධාරීන්ගේ ආරක්ෂාවට දැන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි නම් ඉදිරියේදී හරි අපහසු වෙනවා
0: මේ අතර මීගමුව බන්දරාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ බිනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් ත්‍රිපුත්කල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදාව සහ ගුවන් හමුදාවද කැඳවා තිබුණා. කෙසේ වෙතත් පසුගිය 6 වෙනිදා රාත්‍රිය වන විට එහි රැඳවියන් 650කට ආසන්න පිරිසක් දුම්බර අනුරාධපුරයේ සහ අගුණුකුල පැලැස්ස බන්ධනාගාර වෙත මාරු කරෑවීමටයි පියවරගෙන තිබුණේ. මීගමුව බන්ධනාගාරයේ පසුගිය 6 වෙනිදා උදෑසන ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂීණ පත්වැති බව පොලිසිය පවසනවා. මෙම ගැටුම් හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මීගමුව රෝහල පැවසුවේ මියගිය අයගේ හා තුවාල ලැබුවන්ගෙන් ඇතමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාර වලින් සිදු වූ තුවාල දෙදක්නට ලැබුණු බවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය 6 වෙනිදා උදෑසන සංවිධානාත්මකව සිදු කළ පහර දීම් වලින් මෙම ගැටුම් හටගත් අතර තත්ත්වයේ පාලනයට වෙඩි තැබීමටද ආරක්ෂකාංශ වලට සිදු වුණා. පසුගිය 6 වෙනිදා උදෑසන මෙම සිද්ධිය ඇති වූයේ ඊට පෙර දින බන්ධනාගාරය තුළ ඇති වූ නුසන්සුන්කාරී තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකයි. කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 2400කට අධික පිරිසක් රඳවාසෙන්න මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හැටගත්තේ පසුගිය 5 වෙනිදා පස්වරුවේ. එම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා. මද්රව්‍ය චාවාරමක් පාවා දුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම ඇති වූ බවයි වාර්තා වන්නේ. පසුව බන්ධනාගාරයේ කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් එහි වහලේ මත නැග විරෝධතාවයක නිරත වූ අතර එහි සිබිදු කඩාවැටීමෙන් ඇදවැටුණු රැඳවියන් සිව් දෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. උද්ගත වූ මෙම තත්ත්වය පාලනය සඳහා එදින රාත්‍රී බන්ධනාගාර පරිශ්‍රය වෙත පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා වෙත කැඳවනු ලැබුවා. බන්ධනාගාරය තුල කලාකාරී ලෙස හැසිරුණු රැඳවියන් මීගමුව බන්ධනාගාරය තුල පිහිටි රෝහල කඩා එහි වූ ඖෂධ පැහැරගෙන ඇති බවයි එහි බලධාරීන් පවසන්නේ. එසේම ඔවුන් එහි ශරීර සුවතා මධ්‍යස්ථානයේ දොරටු කඩා එහි වූ යකඩ සිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් පස්වෙනිදා පස්වරුවේ ඇති වූ තත්ත්වය හමුවේ රැඳවියන් අවි පැහැර ගැනී යයි ඇති වූ සැකය මත බන්ධනාකාර නිලධාරීන් රාත්‍රියේම අභිගබඩාවේ තිබූ ගිනි අවි ඉවත් කරගෙන තිබුණා. ඉන් පසු එනම් 6 වෙනිදා අලුයම් කාලයේ සංසුන් ස්වරූපයකින් සිටි රැඳවියන් යළි උදෑසන සංවිධානාත්මකව බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහර දී ඔවුන්ගේ ජංගම දුරගත්න පැහැරගෙන ඇති බවද වාර්තා වනවා. බලධාරීන් බන්ධනාගාරය දැඩිව පාලනය කිරීමට විරෝධය පාමින් ඔවුන් මෙම පහර දීම සිදු කර ඇති බවයි ආරක්ෂකංශ පවසන්නේ. ආරක්ෂකංශ පවසන්නේ මෙම ගැටුම මෙහෙවා ඇත්තේ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින ප්‍රධාන පිළි අපරාධ කරුවෙකු බවයි. ඔහු කෙහෙල් බද්දර පද්මේ නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු බවයි හඳුනාගෙන ඇත්තේ. අභ්‍යාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්නොමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමේ මතය බවයි. පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභ්‍යාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා පළ වී ඇති අතර ඒ බද්දීන් පසුගිය දාපති මහජන සංවාද මණ්ඩපයේ එක්වමින් නීතිඥ සංගමේ සභාපතිවරයා මේ බව සඳහන් කළා. මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති නීතිඥ රජීව් අමරසිරි මහතාගේ අත්දැකීම් යුතු ලිපියක්ද පසුගියද ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා. අභ්‍යාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ බිනිස්තරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම්ක් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ විසින් කොළඹ විශේෂ මහජන සංවාද මණ්ඩපයක්ද පසුගියද සංවිධානය කර තිබුණා. ලෝක බැංකුව විසින් පසුගියද නිකුත් කරන ලද නවතම ආර්ථික වර්ගීකරණයට ශ්‍රී ලංකාව යලිත් වරක් ඉහළ මධ්‍යම ආදායම් ලැබෙන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් ලැබෙන රටක් දක්වා පහත වැටී තිබුණා. එහෙත් එම අර්බුදයෙන් වසර 3කට පසු එනම් 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 5%ක සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට සමත් වෙති බවයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම වර්ගීකරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
2: ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණේ මීට බොහෝ කලකට පෙර. ඒක නිසා මේක අලුත් සිද්ධියක් නෙමෙයි. මෙහෙම ඇතිවෙන උච්චාවචන කියන එක තුල මේ රට අභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක් තමයි දළ දේශීය නිෂ්පාදනයේ ඇතිවෙන එක. අර්බුදයේ තියෙන්නේ අභ්‍යන්තර කම්පන වලටවත් මුහුණ දෙන්න බැරි රජයකට රටකට බාහිර කම්පන වලට මුහුණ දෙන්නේ කෙසේද කියලා.
3: රට ආර්ථික ඉලක්කම් වලින් දියුණු වුණාට ඉහළ මැදි ආදායම් රටකට ඉස්සුණාට රටේ දරිද්‍රතාවය ඒ කාල පරිච්ඡේදය ඇතුලේ දෙගුණ වෙලා තියෙනවා. සමස්තයක් හැටියට අපිට සතුටු වෙන්න බෑ. මොකද රටක් තිරසාරව සංවර්ධනය වෙනවා කියන්නේ රටේ සමස්ත ජනතාවට ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ එන්න ඕනේ.
4: අපිට මුදල් අමාත්‍යාංශ ටොන් ගණන් සල්ලි තියෙනවා. ඇත්ත කතාව 26 අවුරුද්ද 27 අවුරුද්ද 26 අවුරුද්ද තියාගෙන තිබෙන්නේ සම්පූර්ණ සංවර්ධනයේ වර්ධනය කරන හැම ක්ෂේත්‍රයකම. ඉතින් දැන් අපි දැන් 26 අවුරුද්දේ අපි එක හොඳටම පටන් ගන්න තියෙනවා. අධිවේගී මාර්ගද, හොස්පිටල්ස්ද, මෙඩිකල් හැකියාවද, මේ වගේ නිවාස සංකීර්ණද මොන දේක් පටන් ගන්න පොඩි කාලයක් යනවනේ. ඒ වගේ අපි ඔක්කොම වගේ ලොන්ච් කරගෙන යනවා. 29 අවුරුද්ද කියලා කියන්නේ මේ හැම දෙයක්ම වගේ ගොඩක් ඉහළ ආරම්භය. අපි ට්‍රාන්ස්ෆෝම් කරන එක ස්ටාර් කරනවා. ඒ නිසා ඉතින් ඔය මේ මොනවාද අර ප්‍රස්තාර තුල්ලක් තියෙනවනේ. බල්ලු දිරුවට මේ අදු පාත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ පක්ෂයේ ගොඩක් මොනවා හරි කියනවා.
0: දිත්වා සුලිකනාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් පරමා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
5: දිත්වා සුලිකනාටුවත් එක්ක ඇති වුණු තත්ත්වයේදී ජනපතිතුමා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා. මේ මාසයේ ඉඳලා අපි හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ.
0: ප්‍රදේශ කිහිපයක ගොවීන් මෙවැනි විට විරෝධතා ආරම්භ කර තිබෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුව අම්පාර හා හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් මෙලෙස විරෝධතාවල නිරත වෙනවා. ඊට ප්‍රතිචාර ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ අතීතයේ ගොවීන් රජවරු ලෙස හැඳින්වුවද වර්තමානයේ වන විට එය එතරම් වලංගු නොවන බවයි. මීට අමතරව ටීබී සරත් නියෝජ්‍ය අමාත්‍යවරයාද ගොවීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට ගොවීන්ගේ අප්‍රසාදය පළවනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව මෙන්ම ගොවි නියෝජිතයන්ද මෙලෙස අදහස් පළ කළා.
6: ගොවි ජනතාව රජවරු මඩ හොදාගත් කල මරු කියලා කතා හදලා තිබ්බට ඒ එක යුගයක්. ඒ යුගයේ අපේ ප්‍රධාන දේ තමයි කෘෂිකර්මාන්තය. අපි යපුනේ එකෙන් ජීවත්ුනේ එකේ. හැබැයි හිතන්න බා දැන්ද එහෙමයි කියලා. ඇත්ත ඒ අතීතේ. වර්තමානයේ සංචාරක ව්‍යාපාරෙත් මේ රටේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්තයේ යෙදিলা. විදේශ විනිමය උපය ඒ ජනතාවත් මේ ආර්ථිකයේ ප්‍රධානයි. බත සපයන ගොවියා විතරක් නෙමේ ප්‍රධාන. නමුත් අපේ රටෙන් තාම වී ඇටයක්වත් පිටරටට යවන්නේ නැහැ. අපේ හාල් වර්ගවලට විදේශ වෙළඳ පොලේ මාකට් එකක් නැහැ. මේම කෘෂිකර්ම ඇමති කෙනෙක් කියලා නැතුව ඇති. මිට කලින් අපි හිතන් ඉන්නවනම් අපි තමයි මූලික, අපි තමයි රජවරු, අපි මත තමයි මේ රටේ ජනතාව කන්නේ බොන්නේ අඳින්නේ කියලා. ඒක වර්තමානයේදී වැරදි.
7: ආණ්ඩුව තමයි ගොවියෝ ටික ඔක්කොම උදුළු කරේ තියලා ගොවියන්ගේ අර ඇඳුමත් අඳලා කොටුවේ උද්ඝෝෂණ කරේ කවුද? ඔය කියන ලාල්කාන්ත මහත්තයාගේ මේ දේශපාලන ව්‍යාපාරෙන්නේ. එතකොට බලය ගන්නකොට ගොවියව සතුටු කරලා ගොවියා මඩ ගාවලා කොළඹ කොටුවේ ගෙනල්ලා උදැල්ලත් කරට දීලා උද්ඝෝෂණය කරද්දි හොඳයි. ගොවියා ඡන්දේ දාද්දි හොඳයි. ගොවි සංගම් වල බලය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එනකොට හොඳයි. දැන් ආණ්ඩුව අරගෙන මාස 18ක් ගියාට පස්සේ කවුද? ගොවියා කසිප්පු කාර්යාලු. දැන් අර ගොවියාගේ මඩ හේදුවට රජ වෙන්න බැරිලු. දැන් කුල ප්‍රශ්න. කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා කරගැනීමේ න්‍යායට යන්න එපා. ඒකේ ප්‍රතිඵලය ඉස්සරහට මේගොල්ලන්ට හම්බ වෙයි.
8: ගොවියට තග දාන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. තර්ජනය කරන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. තග දාලා, සැර දාලා ගොවියන්ව බය කරගන්න පුළුවන්ද කියලා බලනවා. දැන් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් ගොවි ජනතාව පාරට එන්න පටන් අරන් තියෙනවා. මේ විදිහට ගියොත් නම් වැඩි කල් යන්නේ නැහැ. සියලුම ගොවි ජනතාව පාරට එන එක නම් ආණ්ඩුවට නවත්තන්න හම්බෙන්නේ නැහැ.
5: රටට බත සපයන අතරම රටේ ජනතාව ජීවත් කරවන්න වැඩ කරන ගොවි ජනතාව අපි ඉතාම ඉහලින් සලකනවා අපේ රටේ එහෙම ගොවි ජනතාව රජුරු හැටියට සලකුවා ගුරුවරු දෙවිවරු හැටියට සලකනවා සෞඛ්‍ය සේවකයන් එහෙම සලකනවා ඉතින් හැම වෘත්තියකටම ගරුත්වයක් තිබෙනවා චිරාත් කාලයක් තිස්සේ ගොවි ජනතාවට ඒ සමාජයේ තිබුණු තැන කවුරුත් පිළිගන්නවා සමහර අය නොදන්නකමට ඒ පොතේ තිබුණු දේ පිළිබඳ තමම අවධාරණය කළේ කවුරුත් දන්නවා ඉතින් අපේ ඒ රටට බත සපයන ජනතාවට කවුරුත් අවමන් කරන්නේ නැහැ විපක්ෂය ඉතින් කොයි ඉල්ලෙන් හදන්නේ.
0: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්. ලක්මිහිරට මව්බිමෙන්.

0: ඔස්ට්‍රලයාාවේ රජයේ සේවකයන්ට වනත් වෙනත් පෞද්ජලික ආයතනවල සේවකයන්ට වනත් එම විශ්‍රාම ගන්න කියලා වයසක් නෑ. තමන්ට වැඩ කරන්න පුළුවන්නම් දිගටම වැඩ කරන්න පුළුවන්. හැබැයි සේවකය වලාපුගෙන ඉන්නවා තමන්ගේ සේව අර්ථසාධක මුදල සුපයන් වේෂන් එක ගන්න පුළුවන් වයසට ආවාම විශ්‍රාම යන්න. නමුත් නීතියෙන් කියන්නේ ආවල් වයසදී විශ්‍රාම යන්න ඕන කියලා. රජ සේවකයන්ටත් ඒ විදිහට තමයි තියෙන්නේ. ලංකාවේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන්න කියලා ඒක වැඩි කරන්න ලේසියෙන් කරන්න බෑ. අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා විශ්‍රාම යන්න ඕන වයසවල්. එතකොට ඒක වෙනස් කරන්න අනුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා සාකච්ඡාවක් තියෙනවා. එතකොට මේකදී අනිකුත් දේශපාලන කාරණා වගේ නෙමෙයි මේකදී එක එක්කෙනා බොහොම ලස්සනට දෙපැත්තට බෙදෙනවා. සමහරු කියනවා මේක මෙහෙම වෙන්න ඕන නැහැ කියලා. සමහරු වේ යුතුයි කියලා කියනවා. දැන් මෙතෙන්දී ගැටලුවක් විදියට බොහෝ දෙනා මතු කරන්නේ දැන් ඒ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගියේ නැත්නම් ඊට පස්සේ ඒ තනතුරු වලට එන්න බලාගෙන ඉන්න අයට මෙතනින් අසාධාරණයක් වෙනවා කියලා ඒක එක නිකන් බැලු බැල්මටම තර්කයක් විදියට හරි වුණාට විශ්‍රාම වයස වැඩි කරාම ඉතින් එන්න බලාගෙන ඉන්න අයටත් වයස වැඩි වෙලානේ තියෙන්නේ. ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමත් විනිශ්චකාරවරුන්ගේ හිඟයක් තියෙන නිසා ලංකාවේ ඇත්තටම ප්‍රවීණ පළපුරුද්ද තියෙන විනිශ්චකාරවරුන් හිඟ නිසා විශ්‍රාම වයස වැඩි වෙන එක හොඳයි කියන එක තමයි මගේ අදහස. සාලිය කොයි විදිහටද මේ විශ්‍රාම වයස ගැන දකින්නේ?
1: මෙහෙමයි, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කළේ 1977. 1977 වෙනකන් අද වෙනකන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිකන් මාසික සංගරාවක් වගේ වෙනස් වෙවි ආවා. එතකොට ওই විවේචනය කරන මිනිස්සු ඒක ගැනත් හිතන්න ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදිසියේ නිර්මාණය කරන ලද විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් වලින් ගන්නා ලද අනුපිටපත් උපයෝග කරගෙන නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවට නොගැලපෙන හෝ ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේක. මේකට බහුබූත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා චන්ද්‍රිකා කියවන කාලයකදී. ඉතින් ඒක නිසා අපි යම් දෙයක් විවේචනය කිරීම හෝ ඒ ගැන ගුණදොස් විචාරය කරන්න ඉස්සෙල්ලා මිනිස්සුව හිතන්න. අනික අද එක්සත් ජාතීන්ගේ සංවිධානය වයස පරතරය වෙනස් කරලා තියෙනවා. ඒක අපටත් වාසියක් කරලා තියෙනවා. අපි අද සීරා නෙවෙයි, අපි අද තාමත් මැදිවියේ මිනිස්සු. අපිට අවුරුදු 90 තමයි අපි වයස 100 කෙනෙක් බවට පරිවර්තනය
0: මහලු වියටපත්
1: වෙන්නේ. ඉස්සර අපි අවුරුදු 60. ඒක තමයි සීනියර් සිටිසන් කියලා නමක් ඉස්සර ආවේ. දැන් එහෙම සීනියර් සිටිසන්ස්ලා නැහැ. දැන් මැදිවේයේ මිනිස්සු. එතකොට ඒකට අනුරූපිත ලෙස ශ්‍රී ලංකාවේ පරිපාලන පද්ධතිය වෙනස් වෙනවා. මොකද ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ඒජින් පොපියුලේෂන් එක වැඩි. ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ යංග මුළු ලෝකෙම එහෙමයි, යංග පොපියුලේෂන් එක අඩුයි, ඒජින් පොපියුලේෂන් එක වැඩි. එතකොට රටක තියෙන්න බෑ චක්‍රයක්, ගමන් කිරීමේ චක්‍රයක්. මේ චක්‍රයට හානිදායක නොවන ලෙස රටේ තීන්දු තීරණ ගැනීම පාලනාධිකාරී යුතුකමක් සහ වගකීමක්. ඒක අනුරලා මම හිතන්නේ පෙන්ෂන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 70 කරනවා නම් මං හිතනවා මං කැමතියි. ඒ කියන්නේ රටක් රාජ්‍යයක් ගමන් කිරීමේදී රටක් රාජ්‍යන්වල පුරප්පාඩු වැනි දේවල් වලින් රටක් රාජ්‍යය ගමන අකර්මණ්‍ය හෝ අඩපණ වෙනවා නම් ඒ රටක් රාජ්‍යයට ඒක අසුබ දෙයක්. ඒක නිසා මේක සංකීර්ණ ක්‍රමවත් විධිමත් ක්‍රියාශීලී ක්‍රමයක් බවට පරිවර්තනය කරන්න අනුරලාට අවශ්‍ය නම් අනුරලා ආය මම නම් එකකින් අහන්නේ තීන්දු තීරණය ගත්තා. තීන්දු තීරණය යුක්තිසහගත සහ සාධාරණ නම් තීරණය ගන්න ඕනේ. ඒක අනුරලා කරන්න ඕනේ රංජිත්.
0: ඔව්, විනිශ්චයකාරවරුන්ගේ විතරක් නෙමෙයි සාලිය වැදගත්ම.
1: ඒකයි මං කිව්වේ 70 කියලා.
0: ඔව්, වැදගත් දෙයක් ඔය මතු කරේ. ඒ කියන්නේ ජනගහනේ පිරමීඩයක් විදියට තමයි තියෙන්න ඕනේ. ඒක උඩ විශාල වෙලා පල්ලෙහා පතුල කුඩා වුණොතින් එහෙම පිරමීඩයක් නෙමෙයි, ඒක කඩාගෙන වැටෙනවා. එතකොට රටක විශ්‍රාමිකයන්ගේ බර දරන්නේ ශ්‍රමිකයන්, වැඩ කරන ශ්‍රමිකයන්. එතකොට වැඩ කරන අයට වඩා විශ්‍රාමිකයන් වැඩි නම් රටකට ඒක දරන්න බෑ. ඒ නිසා විශ්‍රාම යන වයස වැඩි විය යුතුමයි. ලංකාවේ විනිශ්චකාරවරුන් විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේ හැමතැනම රාජ්‍ය සේවයේත් පෞද්ගලික අංශයේත් විශ්‍රාම කර විශ්‍රාම යා යුතු වයස ලයිෆ් එක්ස්පෙක්ටේෂන් එකත් එක්ක කියන්නේ ජීවන ලයිෆ් මේ පුරවැසියෙකුගේ පරමායුෂත් එක්ක සාපේක්ෂව ගමන් කරන්න ඕන. පරමායුෂ වැඩි වෙනකොට විශ්‍රාම යන්න තියෙන වයසත් වැඩි වෙන්න ඕන. එතකොට ඔවුන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න කාල ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒක යම් කිසි විදිහක පුජ්‍යලයකගේ පැත්තෙන් බැලුවාම විශ්‍රාම යන්න හිතාගෙන ඉන්න කෙනෙකුගේ පැත්තෙන් බැලුවාම පොඩි නිකක් දුක්ඛදායක සිද්ධියක්. නමුත් රටක් විදියට බැලුවාම රටක වැඩ කරන ජනතාව තමයි වැඩියෙන් ඉන්න ඕනේ, වැඩ තියෙන්න ඕනේ, ඔවුන් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි රටක් සංවර්ධනය වෙමි සංවර්ධනය වෙලා ගමන් කරන්නේ. ඒ නිසා විනිශ්චකාරවරුන්ට විතරක් සීමා නොකර

0: දෙන්නේ. ඒක නිසා ඒ විශ්‍රාම වැටුප රජයට බරක් වෙනවා. කියන්නේ රජයට බරක් වෙනවා කියන්නේ බදු ගෙවන්නන්ට බරක් වෙනවා. ඉතින් මේ බර බර දරා ගන්න පුළුවන් ප්‍රමාණයට විද්‍යාත්මක අධ්‍යයනයකින් පස්සේ තමයි මේ කාරණේ සිද්ධ වෙන්න ඕනේ. ඒ අනුව ටිකෙන් ටික මේ විශ්‍රාම යන වයස් ප්‍රමාණය ලංකාවේ වැඩි වෙන්න ඕන. ඉතින් ඒකට විරුද්ධ වෙන යම්කිසි ප්‍රමාණයක් සමහරු මේක දේශපාලන කෝණයෙන් බලලා තමයි විරුද්ධ වෙන්නේ. මේ මේ ඉන්න විනිශ්චයකාරවරු විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාරවරයා එහෙම හෙට අනිද්දාට විශ්‍රාම යනවා නම් කැමති වෙන බොහෝ අය ඉන්න. මොකද ਉਹ බොහොම ස්වාධීනව ඉතාම නිර්භීතව අභීත තීරණ අරගෙන කටයුතු කරන අග්‍ර විනිශ්චයකාරවරයෙක් ඉන්නේ. එතකොට ඔහු ඉන්න එක සමහරුන්ට ගැටලුවක්. ඒක නිසා ඔහු විශ්‍රාම යා යුතුයි කියලා හිතනවා.
1: ඒක සම්පූර්ණ ඇත්ත. මොකද මෑත කාලේ පහළ වෙච්ච එතුමා සම්බන්ධයෙන් විවිධ එතුමාගේ පුද්ගලිකත සම්බන්ධයෙන් විවිධ දේවල් අන්තර්ජාලය තුළ හුමාර වෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් නිලධාරියෙක් විදියට සහ මෑත කාලේ හිටපු ක්‍රියාශීලී අග්‍රවිශ්කාරයක් විදිහට මෙතුමා ඉතිහාසයට එකතු වෙනවා. මෙතුමා සමහර මට නීතිඥවරු ලංකාවේදී කතා කරලා කිව්වා, මචන් දැන් නඩු අපිට නැති වෙන්න යන්නේ කියලා. මං කිව්වා ඇයි කියලා. දැන් මේ මනුස්සයා නඩු හඬ කියලා බල කරනවානේ, මෙච්චර නඩු ප්‍රමාණයක් මේ මාසය අහන්න ඕන කියලා මේ විනිසුරුවන්ට එවනවලු ඕඩර්ස්. ඉතින් ඒක නිසා නඩු හඬ පටන් ගන්නවා. නඩු අහන්න නැතුව ඉන්න බෑලු දැන්. ඉතින් ඒක නිසා හොඳයි මේ නඩු ගොන්නක් තියෙනවා. නඩු නඩුවක් අවුරුදු 20ක් විතර යනවා ඇහෙන්න. ඒක එහෙම වෙන්නේ නැතුව යුක්තියට සාධාරණ කිෂ්ඨ විය යුතුයි. යුක්තිය පසින්දල වීම කර යුතුමයි. ඒක පසින්දල නන්නට නීතියේ ආධිපත්‍ය සහ විධානයේ ක්‍රියාත්මක වන්නට නඩු කටයුතු ඒ නඩුකා කටයුත්තක් සිදුවිය යුතු කාලපරාසය, කියන්නේ සීමිත කාලපරාසයක් තියෙන ඒ කාලපරාසය තුළ ඉටුවිය යුතුයි කියන තැනක අපි කවුරුත් ඉන්නවා.
2: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර.

පෑ දෙකක කාල සීමාව අවසාන වේගෙන යනවා. අපි කවුරුත් මහලුවියට ළඟා වෙනවා. ඉතින් සුපුරුදු පරිදි අද වැඩසටහනට සාලිය ගලප්පත්ති ජගද්දේ දිරිසිංහ ප්‍රශාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ ලබන සතියේ හමු වෙනතුරු ආයිබෝවන් කියනවා. ආයිබෝවන් ලබන සතියේ හමු වෙමු.